0: كان سياتر.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: එල් නිනෝ හේතුවෙන් ජල හිඟයක් ඇතිවන ලකුණු විදේශ විනිමය අනුපාත වැඩි වෙමින් පවතින බව රජය කියයි කසල බැහැර කිරීම ගැන ජනතාවට උපදෙස් කිරිපත් කොටදී අත්අඩංගුවටගත් චීන ජාතිකින් රිමාන්ඩ් හෝමෝස් යළි විවෘත කිරීමට තීරණයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන්

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තවටයක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඩොලර් $25,000 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
6: මතක තියාගන්න, ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
7: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
8: විදේශ ගොයෙන් නැත්නම් මාලකට නිසන්න තේපත්ත.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
9: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
10: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා දෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
11: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
12: Gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, මම ෂේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777
15: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශි වෙන්න finishing වහලක් නම් color of තමයි
17: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
18: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
22: සියත පොකට් මනි අනුග්‍රහය
23: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19 කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
24: We can see it.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කිරිපත් කොටති අත්අඩංගුවටගත් චීන ජාතිකින් රිමාන්ඩ්. කසල බැහැර කිරීම ගැන ජනතාවට උපදෙස්. විදේශ විනිමය අනුපාත වැඩිවෙමින් පවතින බව රජය කියයි. හෝමුස් යළි විවෘත කිරීමට තීරණයක්. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් විදේශිකයන් 18 දෙනෙකු ලබන 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මධ්‍යම අපරාධ කාරංශය විසින් එම විදේශිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේදී. අත්අඩංගුවටගත් සියලු දෙනා චීන ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් කාන්තාවන්. මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කූටලේඛන සකසමින් අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකර ඇති බවයි. මේ අතර පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් ගිණුම් හරහා සිදුකරන මූල්‍ය වංචාවන් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. එවැනි පිරිස් ශ්‍රී ලංකා මහබැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ වංචා විමර්ශන ඒකකයෙන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබා දී පුද්ගලයන් බියගන්වා මුදල් වංචා කරන බවයි පොලිසිය සඳහන් කළේ. එවැනි වංචාවන් සම්බන්ධයෙන් 071-85-92-918 සහ 071-85-91-765 දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය දැනුවත් කළ හැකි. එල්නිනෝ බලපෑමට මුහුණදීම සඳහා නිසි ජල කළමනාකාරීත්වයක් පවත්වා ගැනීම අනිවාර්ය බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ කාලුගුණ වෙනස්වීම් මේ වන විට ආරම්භ වී ඇති බවයි.
2: එළිනු තත්ත්වය ශ්‍රී ලංකාවේ බල කාලගුණයට කරේ ඇති කරන බලපෑම ගත්තොත් විශේෂයෙන් නිරස දෙක මෝසේ වර්ෂාපතනය අඩුවීම කරේ එළිනු තත්ත්වය බලපානව පහුගිය දත්ත විශ්ලේෂණ පදනම් කරගෙන අපි බැලුවොත් ඒක නිසා විශේෂයෙන් ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තුනම එළිනු තත්ත්වයත් එක්ක මොකද මේ වෙනකොට එළිනු තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධව ජනතාව ඉදිරි කාලගුණ නිවැරදි සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන් පවතින ජලය අර පිරිමැස්ම පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමති. ඉදිරිපත් කාලවලදී මේ වර්ෂාපතනයේ අඩුවීමත් එක්ක ඒ වගේ මුණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන් ජූලි ඔගස්තු මාසවල. ඉතින් මේ සම්බන්ධව තව අවධානයෙන් කටයුතු කරන්න ඉදිරි නිවේදන ගැන දැන් අවධානයෙන් කටයුතු කරලා තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.
1: මේ අතර බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නූරෙලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි. බස්නාහිර පළාත තුළ කසල බැහැර කිරීම පිළිබඳ ජනතා වගකීමෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුවට එක්වමින්.
3: කාලය පුරාම සෑම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තුලත් අපි ඩෙංගු මර්ධනයේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම කතා කරපු මාතෘකාවක්. ඒ වගේම තමයි මේකත් එක්ක සම්බන්ධ වන කසල කළමනාකරණය කියන මාතෘකාවත් අපේ සම්බන්ධීකරණ කමිටුවලත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලත් ප්‍රාදේශීය ලේකම් කමිටුවලත් අපි කතා කරලා විවිධ පියවර ගත්තා. නමුත් මේ වෙනකොට නැවත වතාවක් රට පුරාම ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ධාතික මට්ටමින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් 25.8% ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු බෝවීම පිළිබඳව දැඩි අවධානම් සහිත දිස්ත්‍රික්කයක් හැටියට නම් වෙලා තියෙනවා.
1: ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ මෙවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39108ක් බවයි. ඊය හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 631ක්. ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර ලෙස හඳුනාගෙන නඩුපවර ඇති සංඛ්‍යාව 2401ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මෙරට ආයෝජන අවස්ථා පුළුල් කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කළේ ඩොලරේ පාලනය සඳහා වේගවත් අපනයන සංවර්ධනයක් රටට අවශ්‍ය බවයි.
4: අදහවස වහී කියලා සියලු දෙනාම කුඩාරගෙන එළියට බැස්සට වහින්නේ නැහැ. හැබැයි හෙට අනිද්දා මිල වැඩි වෙයි කියලා සියලු දෙනාම අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂාව තුල ඔවුන් ක්‍රියාත්මක වීම මත මිල වැඩි වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ආර්ථික අර්බුදයට ඉස්සරලා ගෙවුම් ශේෂය මත ඇති වෙන පෙරතුම අපි පාලනය කරගත්තේ ඇත්තටම විදේශ ණය හරහා. අද වෙනකොට විදේශ ණය ලබා ගැනීමට අදාළ සීමා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මම හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගැඹුරින් කල්පනා කරලා මුළු රාජ්‍ය යාන්ත්‍රණය මුළු ප්‍රතිපත්තිකරණයම අපනයන අංශයේ ශක්තිමත් කිරීමේ අදාළ වැඩසටහනකට යන්න ඕනේ. මේකේ 1990 මුල් කාලයේදී ඒකට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටම අපනයන දශකයක් නම් කරලා ඒකවත් අපනයන ප්‍රවර්ධනයකට ගියා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ආර්ථිකය පරිවර්තනය කරන්න නැතුව පරණ ආර්ථිකයම අරගෙන යන්න බෑ. මේ පරම සත්‍ය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්.
1: රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයගේ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අමරිකානු ඩොලරේ විකුණුම් අනුපාතය ඊයේ සටහන් වූයේ රුපියල් 341.36ක් ලෙසයි. ඒ ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වුණා. මෙරට විදේශ විනිමය අනුපාතය ක්‍රමිකව වැඩිවෙමින් පවතින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී.
5: විදේශ විනිමය අනුපාතය කාටත් පේනවා මෙන්න මේ ආකාරයට ක්‍රමිකව වැඩි වෙනවා. අපේ රටේ පොලි අනුපාතය ඩොලරයට වඩා වැඩි නිසා අනිවාර්යයෙන්ම විදේශ විනිමය අනුපාතය ක්‍රමිකව වැඩි වෙනවා. ඒ නිසා මේ වැඩි වෙලා තියෙන අනුපාතය කිසිදු ගැටලුවක් නෙමෙයි. දැන් 2026 වර්ෂය ගත්තත් 26 වර්ෂයේදී අපි ගණන් හදලා බැලුවොත් මේ තියෙන තත්ත්වයේ ඉඳගෙන 2026 අවසාන වෙනකොට අපි රුපියලට සාපේක්ෂව ඩොලරයට සාපේක්ෂව රුපියල් 325ක අගයට යෑම ගැටලුවක් නෙමෙයි.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා
6: මේ සංඛ්‍යාලේඛන නොයෙකුත් විදියට නොයෙකුත් තැන්වල විශ්ලේෂණය වෙන එක හේතුවක් තමයි සෙන්ට්‍රල් බැංක එකේ මාසයකට සැරයක් පබ්ලික් එකට රිලීස් කරා ඩෙට් රිපේමන්ට්ස් කොහොමද අපි ණය ගෙවන්නේ මොනවද ඉන්ස්ට්‍රුමන්ට්ස් මොනවද ටයිම් ෆ්‍රේම් කියලා. ඔබලාගේ අමාත්‍යාංශයට ඒක ගත්තයින් පස්සේ ඒක නැවතිලා තියෙනවා කාලයක් තිස්සේ. මම ඒක එදා ඔබතුමාගේ නියෝජ්‍ය ලේකම්තුමාටත් පෙන්වලා දුන්නා. ඉතින් මං හිතන්නේ අර සෙන්ට්‍රල් බැංක එක කරගෙන ආපු කාර්ය PDM එක මගින් කරනවා නම් මම හිතන්නේ
1: ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ පත්කිරීම් ප්‍රමාද වීම හේතුවෙන් නඩු කටයුතු ප්‍රමාද වීම මූලික හේතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.
7: මෙතරම් දීර්ඝ කාලයක් මෙතරම් විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පැවතීම රටේ උපරිමාධිකරණවල පැවතීම මූලික අයිතිවාසිකම් නඩු රිට්ටාඥා නඩු අපරාධ සහ සිවිල් අවසාන අභියාචන නඩු මේ පිළිබඳව ඉතාම බැරෑරුම් ලෙස බලපාලා තියෙනවා. එතකොට ගරු ජනාධිපතිතුමා නොදැන ඉන්න බෑනේ. මේ පාර්ලිමේන්තුවේ මීට කලින් තුන් වතාවක් මම මේ කියලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව තුල ගරු අගමැතිතුමිය ඉදිරියේම මම දෙවතාවක් මේ ප්‍රශ්නේ කතා කරලා තියෙනවා. මේ පුරප්පාඩු පුරවන්න නැත්තේ ඇයි කියන. මේක පටන් ගන්නේ නැහැ. කාගේද වගකීම? ජනාධිපතිතුමාගේ වගකීම.
1: නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ මෙරට ආර්ථිකය පිළිබඳව කිසිවෙකුත් බිය නොවිය යුතු බවයි.
8: ඇමරිකන් ඩොලර් බිලියන 109ක් දක්වා. ඒ කියන්නේ 2024 අවුරුද්දේදී ඇමරිකන් ඩොලර් බිලියන 99.6ක් තිබිච්ච අපේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 108.8ක් දක්වා වැඩි කරගන්න සමත් වෙනවා. ඒත් එක්කම මේ සංඛ්‍යා දත්ත ලේඛන අනුව අපේ එක පුද්ගල ආදායම 2024දී ඇමරිකන් ඩොලර් 4546ක් තිබිච්ච ඒක පුද්ගල ආදායම 2025 අවුරුද්දේදී අපිට ඇමරිකන් ඩොලර් 5003ක් දක්වා ඉහළ නංවා යන්නත් එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 2025 උදේදී 108ක තිබිච්ච එක් දින පොලි ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 107.5ක්මගේ පවත්ව ගන්න හැකියාව ලැබෙනවා.
1: පොහොර මිල ඉහළයාම හේතුවෙන් මෙරට තේ කර්මාන්තයේ කඩා වැටී ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජේ පෙරේරා පැවසුවේ.
9: ඒ වගේම පොහොර ටික ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එක පොහොර සහනාධාරයක් ලබා දුන්නයි කිදි වෙලා පොහොර මේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කමක් නැහැ ගරු මන්ත්‍රී තුමින්. ඒක ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම තේ කර්මාන්තය සඳහා අපි වාර 4ක්වත් අඩුම ගානේ තේ මේ පොහොර ටික ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් කමක් තියනවාද? ඒක කරන්න විදියක් නැහැ අද. තේ මේ පොහොර මිටියක මිල රුපියල් 18 ලක්ෂ දක්වා වැඩි වෙලා තියෙනවා.
1: විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහ ගතකරණියවද රජයේ අවශ්‍යතා නිසි පරිදි ඉටු කරමින් කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ලංකා විදුලි සේවක සංගමේ ජාතික සමුළුව අමතමින්.
10: අපි ඉදිරිපත් කරපු විදුලි බල පනතෙන් අපිට පුළුවන්කම ලැබුණා ඒ රාජ්‍යයේ සතු අයිතිය 100%ක්ම තබා ගනිමින් ඒ අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කරා. දැන් සමහරු කල්පනා කරනවා මේ මහා සමාගම් වල තියෙන නම පෞද්ගලික සමාගම කියන තැන උලුප්පාලමින් මේක ඇත්තටම රාජ්‍ය සමාගම නෙමෙයි කියලා කටයුතු කරන්න ඒ සහ ඒ පිළිබඳ මතයක් හදන්න. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඒ විදිහට තියෙන පෞද්ගලික සමාගම් කියලා නම තියෙන සමාගම් මේ අනුප්‍රාප්තික සමාගම් අතර විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි වරායහා ගුවන් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ තියෙනවා ගුවන් තොටුපළ අධිකාරිය. අධිකාරිය පෞද්ගලික සමාගම්. හැබැයි අපිට කොයි වෙලාවකවත් දැනලා තියෙනවද ඒක පෞද්ගලික සමාගමක් කියලා? ඒ පෞද්ගලික සමාගම් වැඩ කරන විදිහට වැඩ කළා තියෙන සම්පූර්ණ 100%ක් රාජ්‍ය අයිතිය සහ රාජ්‍යයේ උමනාවන් පිළිබිඹු කරමින් තමයි කටයුතු කරන්නේ. ඒ
1: හෝමු සමුද්‍ර සන්ධිය සියලු දෙනාටම නැවත විවෘත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අමෙරිකාව සහ ඉරාන අතර හෙට අත්සන් කිරීමට නියමිත සාම ගිවිසුම මූලික කරගනිමින්. දෙරටේ යුද ගැටුම් නතර කිරීම මෙහි මූලික අරමුණයි. දවල මන්දිරයේ නිවේදනය කළේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඉරාන අමෙරිකා නිලධාරීන් පිරිසක් විසින් මෙම ගිවිසුමට අත්සන් තබනු ඇති බවයි. මෙම ගිවිසුමට අදාළ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු තවමත් අවසන් අදියරේ පවතින බවයි ඉරානයේ පැවසුවේ. ගිවිසුම් මගින් ලෙබනනයේ පවතින යුද තත්ත්වයද සම්පූර්ණයෙන්ම අවසන් වූ බවට ඉරානය අවධාරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ අමෙරිකාව සමග පැවැත්වීමට නියමිත සටන් විරාම ගිවිසුම විවර සාර්ථක වනු ඇති බවයි. සාම ගිවිසුම අදියර දෙකකින් සමන්විත වන බවත් පළමුවැන්න අවබෝධතා ගිවිසුමක් වන අතර දෙවැන්න කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් නැති කරගනු ලබන එකඟතාව වනු ඇති. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම, සම්පාදක ඉවත් කිරීම, හෝමු සමුද්‍ර සන්ධිය ස්වයිරීභාවය යන කරුණු රැසක් ඊට ඇතුළත්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සමරුම සහ වාර්ෂික මහසභාව අද විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි. 1976 වසරේ පේරාදෙණිය ශිෂ්‍ය අරගලයේදී වෙඩිවැදීමේ ගිය කුරුණෑගල උහුමිය වීරසූරිය ස්මරණය කිරීම සහ නවීකරණය කළ විශ්වවිද්‍යාලයේ කලාකාරය සිසු අයිතියට පත් කිරීමද ඊට සමගාමීව සිදුවනු ඇත. පන්දුවර විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගෙන් එංගලන්තයට ලකුණු 87ක ජයක් හිමි වුණා. පළමුවෙන් පන්දුවර පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවර විස්ස අවසානයේ එක් අඩුලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 219ක්. එංගලන්ත ඉනිම වෙනුවෙන් ඩැනි වියටොක් නොදවී ලකුණු 105ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවර විස්ස අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා ලකුණු 39ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් රැස් කළා. යලි සිරස්තල කිරිපත් කොටති අත්අඩංගුවටගත් චීන ජාතිකයන් රිමාන්ඩ්. කසල බැහැර කිරීම ගැන ජනතාවට උපදෙස්. විදේශ විනිමය අනුපාතය වැඩිවෙමින් පවතින බව රජය කියයි. හෝමෝස් යලි විවෘත කිරීමට තීරණයක්. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්. සියතු දෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත බීලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: මේ පර ෆිෆා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් ඕගනයිස් කරලා තිබ්බ කවුන්ඩවුන් කොන්සර්ට් සීරීස් එක පහුගියදා තිබ්බා.
2: මේක ස්පෙෂල් වෙන්නේ වර්ල්ඩ් කප් එක හොස්ට් කරන රටවල් තුනම, ඒ කියන්නේ USA, Canada, Mexico එකට කනෙක්ට් කරලා ග්ලෝබල් මියුසික් සෙලිබ්‍රේෂන් එකක් තමයි එයාලා ඕගනයිස් කරලා තිබ්බේ.
1: ලොස් ඇන්ජලස් වල තිබ්බ කොන්සර්ට් එකට ඒවා මැක්ස්, ඩවිඩෝ වගේ අය, කැනඩ වල තිබ්බ කොන්සර්ට් එකට බ්‍රයන් ඇඩම්ස්, නෝරා ෆතේහි වගේ ආටිස්ට්ලත් ඇවිත් තිබුණා.
2: මේ කොන්සර්ට් සීරීස් එක ඕගනයිස් කරලා තිබ්බේ රෙකෝඩින් ඇකඩමි එකයි ෆිෆා එකයි එකතු වෙලා. මේ පාර වර්ල්ඩ් කප් එක වෙනුවෙන් සිංදු 18ක් තියෙන ඔෆිෂියල් මියුසික් ඇල්බම් එකකුත් රිලීස් කරලා තිබ්බා.
1: ඒ වගේම තමයි ෆිෆා ඕපනින් සෙරමොනි එකේදී ෂකීරාගේ නෙක්ස්ට් ලෙවල් පර්ෆෝමන්ස් එකකුත් ෆෑන්ස්ලාට බලන්න පුළුවන් වුණා.
0: Talk of the Town.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM KISS FM. ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ නෑ.
1: දැන් මේ සැන්ඩි ඉන්නේ.
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
1: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
3: තියෙනවා. ලා මකලෝ

0: كان سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නිල විකාශක
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
5: 98.2 98.4
6: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
7: Weekend.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: මහජන හිස පැළඳූ කිරුළයි
2: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති 98.1 98.7

0: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවේ. ඔබව සමාජයෙන් කොන් කරාවේ. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවේ. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශනය.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
4: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: किया था टॉप स्टोरी
1: කෝටි දෙකක හෑෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට. රත්මලාන ඉන්ද්‍රජෝතිපාර ප්‍රදේශයේදී හෑෂ් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී සොයාගෙන ඇති මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 215ක්. ඒ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කල්කිස ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. දැන් විදේශ පුවතක්. අමරිකානු ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මාස්ක් ලෝ පළමු ට්‍රිලියනපතියා බවට පත්ව තිබෙනවා. ඔහුට අයත් ස්පෙක් සමාගම කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් අමරිකානු ඩොලර් 150කින් ආරම්භ වී කඩිනමින් අමරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්පෙක් සමාගම අමරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ සමග ඊලොන් මස්ක්ගේ සමස්ත වත්කම් වටිනාකම අමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවා ඇතැයි ගණනය කර තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
4: we can see that.

0: ඇස් ලොකු බන්නයින්න මේකතරද?
1: ආඕ මන්දවා.
0: ඔයාගේ ඇස් ලොකු නෑනේ. ඔයාගේ ඇස් හීනේ.
1: ඇස් ලොකු බන්දා නෙමේ මේ පියුන් මහත්තයෝ, ඇස් ලොකු බන්දා. SQS.
0: ලිවත් ලිපත.
1: මොකද?
0: ලිපත. ලියා පදිංචි තැපෑලේ. මෙන්න විතර අස්සන් කර. මේ ගමට අලුතෙන් වගේ.
1: ඕ පෙරේදා පදිච්චේදා.
0: ඒක තමයි. ගේට්ටුව හායි ගාලා ඇරලා දාලා. කොයි පළාතෙන්ද?
1: අපි දකුණු පළාතේ.
0: මං ඇවිල්ලා මොන ගමෙන්ද?
1: නෝණ ගමෙන්.
0: අර ඉන්නේ නෝණද?
1: ඔව්.
2: ගේට් එක වහලා තියාගන්න මහත්තයා.
1: හා.
2: මේක ඇවිල්ලා එච්චර හොඳ පළාතක් නෙමෙයි.
1: ආ. අපිත් එච්චර හොඳ මිනිස්සු නෙමෙයි.
2: උඩ ඉහළගෙන තනින් රින්ගන જાති අයියලා ඉන්නේ මෙහි.
1: ආ.
2: ආ මෙන්න ලියුම.
1: හරි, thank you. නේ මේ බලන්නකෝ, මම ඉන්ටර්විව් එකෙන් පාස් වෙලානේ.
3: ෂා මේ එහෙනම් අද රැට අපි කැමට එළියට යමුද?
1: හරි හරි, එහෙනම් ඔයා කැම ටිකක් හදන්නකෝ, අපි එළියෙන් වාඩි වෙලා කමු.
3: හරි විහිළුයි. සේරම ගත්තද?
1: ඔව් ඔව් සේරම. හරි,
3: දකුණු කකුල පෙරට තබා උතුරු දිශාව බලා. මෙහි මෙහි උතුරු මෙහි.
1: මාමෙන් ගේ ඇතුළටම යන්න වෙන්නේ.
3: සොරි, උපුලේ ළඟට වෙන ධම්මිනිද බලා. සරි සරි සරි ධම්මි මෙහි මෙහි ධම්මි මෙහි දකුණු මෙහි දකුණු දිශාව. මට උතුරු දකුණු මාරු වුණා.
1: ඔයාට ඉතින් කොයි වෙලෙත් උතුරු දකුණු මාරු වෙච්ච එක මම්මනේ.
3: හයින්ද පරක්කු වෙයිද?
1: පරක්කු වෙන්නේ නැන්න.
3: ඉන්න මං වතුර කලේ අරන් එන්නම්. ඔය දෙහි ගිරියයි මිනිස් කරලයි උඩින් පැහල යන්න හොදේ.
1: හරි හරි, තකලා වතුර කලේ උස්සන්නකෝ. වතා මාර නමේ වෙද්දි ඉන්න ඕන. අලුත් ගෙදරට ආවත් හරි ජොබ් එක සෙට් වුණා.
4: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.

0: මුලේ වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවුනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උණ, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare. ඉන්නවනම් ඕන අභියෝගයක් බාරගන්න ඒ තමයි ජෝ පෙරේරා. කොල්ලෙක් ඉන්නවනම් සිංහල දමිළ සින්දු කියන ඒ තමයි අපේ ජෝ පෙරේරා.
3: මේ කොල්ලෙක් විතරද කෙල්ලෙක් නෑ?
1: ඉන්නවා ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවනම් ජන සංගීතය හැඩවැඩ කරන ඒ තමයි අංජලි බණ්ඩාර.
3: ආ ආ ආ ඇති ඇති අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව.
4: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් අද සියත 2020 අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හත.

0: හාරි සේරම සුදුසුකම් සලකා බලා අපි තමුන්ට මේ අපේ උයන නඩත්තු කිරීමේ භාර දූර වගකීම භාර දෙනවා. හැබැයි පළවෙනි දවසේම වෙලාවට ආවා වගේ අනිත් දවස්වලටත් වෙලාවට එන්න ඕන. හරි
1: හරි සර්.
0: සර් නෙමේ මම දුනුසිංහ හාමු මහත්තයා. හාමු මහත්තයා කියලා කතා කරා. එතකොට අපේ සර්කිට් බංගලාවේ උයන් පාලක තනතුර කියන්නේ මෙයා බොහොම වගකීම් සහගත තනතුරක්.
1: හොඳයි.
0: මේ උද්‍යානය අපේ සීයාට සීයාගේ තාත්තගෙන් හම්බුණා. අපේ තාත්තට සීයාගෙන් හම්බුණා. මට අපේ තාත්තගෙන් හම්බුණා. පරම්පරාවෙන් උරුම වෙලා ආවේ. ඉතින් මේක බොහොම වටින කියන උයනක්.
1: හරි.
0: යංකෝ අපි උයන වාතේ ඇවිදින ගමම්ම කතා කරමු ඈ.
1: හොඳයි.
0: විතරම හාම් වාතය කියලා කතා කරන්න බලන්න.
1: හොඳයි ආම්මත්.
0: මේක තමයි අපේ උයන. මේ ගේට්ටු. කොන්න උයන.
1: උයනක් කියන්නේ මේකද?
0: ඈ?
1: නෑ.
0: මේක තමයි ඉතින්. මේ ගහට කොච්චර වයස ඇති කියලාද හිතන්.
1: මේ පොඩි වැලයන්නේ අවුරුදු දෙකක්.
0: ඈ? ඒකට මේ අවුරුදු 15ක් යන මිනිස්සු
1: පොඩි නේ හරිම.
0: පොඩි යන්නේ මේක බොන්සායි ගහක් නේ.
1: ආ සොරි. සමායි නාමත්.
0: පේනව නේද හැම ගහක්ම හැම පඳුරක්ම හැම වැලක්ම හැම ගලක්ම ස්ථානගත කරලා තියෙන්නේ හරිම විදියට.
1: ඒක තමයි.
0: මේ පොළොවේ හැම අඟලකම තියෙන්නේ අපේ පරම්පරාවේ අභිමානෙ.
1: පෑගුණාට කමක් නැද්ද? ඈ? ඇවිදින්න කමක් නැද්ද? ඇවිදිනකොට පෑගීක.
0: නෑ නෑ ඉතින් පය තියලා ඇවිදින්න නැතුව මොකෝ එල්ලි එල්ලි යන්නද?
1: සමයි නම්ම.
0: මෙන්න මේ පේනවද මේ?
1: ආ මොකද්ද?
0: මේ අඹගහ ඉන්දුවේ මගේ රට ඉන්න පුතා.
1: වැඩිලා මදි නේද?
0: මේක බට් අඹගහක් අයිසේ.
1: බට් අඹගහක් වුණාම ඔයිට වඩා ලොකු වෙන්න ඕන නේද?
0: මොකක්?
1: ඔව්.
0: මේක බට් අඹ පැලයක්.
1: බට් අඹ පැලයක් වුණාම මීට වඩා ලොකුවට වැඩින්න ඕන නේද?
0: මොකක්?
1: ඔව්.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
3: වත්. ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානහ උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
1: අනුග්‍රහය.
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
13: රුපියල් මිලියන 31 සිට සියුනුව පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
0: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: 98.2 98.4
3: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
4: We can see you there.

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් යන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 2 86 59 94. ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි ඉක්මවූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
3: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
1: කාටත් හොරෙන් ඒ

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: किया था टॉप स्टोरी
1: ब्रबुकन दे दुम्रियाक पीलीपाने ब्रबुकन दे दुम्रिया पीलीपनीमेट लक्वति बनेवा දුම්රිය ගමනාගමන අධිකාරිය අසංක සමරසිංහ පැවසුවේ රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියක් පිළිපැනීමට ලක් ඇති බවයි. එක් මාර්ගයක දුම්රිය දහවනේ සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයකින් තොරව සිදුවන බවද ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළා. පිළිපැනීමට ලක් වූ දුම්රිය පිළිගත කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මැදපෙරදිග කලාප යුද්ධය අවසන් කිරීමේ සාමගි විසමක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරිෆ් පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීඑක්ස් කිරුමේ සටහනක් තබමින්. ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සඳහා තමන් ඇමරිකාව සහ ඉරානයේ සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.7

0: පේනවද? හාත් පස මේ හැම තනකොළයක් පාසාම දිස්වෙන්නේ අපේ සංස්කෘතියේ, අපේ රටේ, අපේ ජාතියේ, අපේ කමේ උරුමය.
1: නියමයි. තනකොළ ටිකනම් නියමයි හාමත්.
0: තනකොළ සේරම ගෙන්නුවේ ඕස්ට්‍රේලියාවේ. අපේ මහපොළොව සිප ගන්න ඕන අපි.
1: නැච්චා.
0: මහපොළොව හොඳින් සිප ගන්න ඕන.
1: නැදු නැදු නැදු. බල්ලෝ බෝසු එහෙම ඇතුල් වෙන්නේ නැද්ද මේ උයනට?
0: ඇයි එහෙම ඇහුවේ?
1: නෑ, බල්ලෝ පූසෝ එහෙම ඇතුළු වෙනවා නම් මහපොළොව සිප ගන්න කලින් ටිකක් හිතන්න
0: ඕනේ. නෑ, අර තියෙන්නේ බෝඩ් එකේ ගහලා බල්ලොන්ට පූසොන්ට ඇතුළු වීම සපුරා තහන.
1: හරි හරි, බල්ලෝ පූසෝ බෝඩ් එකේ තියෙන දේ අනුගමනය කරනවද?
0: බල්ලෝ පූසෝ බෝඩ් එකේ තියෙන දේ අනුගමනය කරන්නේ බල්ලන්ට පූසන්ට අකුරු කියවන්න පුළුවන් මිනිස්සු.
1: තමයි නෝ.
0: තමුන්ව මේකේ උද්‍යාන පාලක විදිහට දාන්නේ බල්ල පූස වෙන එක නතර කරගන්නත් එක්ක තමයි. තේරුම් ගන්නවා.
1: හරි හරි.
0: පේනවනේ මේ පොකුණ?
1: ඔව්.
0: හැම වර්ගයකම මාළු මේ පොකුණේ ඉන්නවා කියලා තමුන් හිතනවද?
1: නෑ, මම නම් හිතන්නේ
0: නෑ. ඇයි හිතන්නේ නැත්තේ?
1: කවුද ඉතින් පොකුණ යට කිමිදිලා බලන්නේ? නේද ඕකේ පොකුණ යට කිමිදිලා බලන්න හැම මාළුවෙක්ම ඉන්නවද කියලා?
0: පොකුණ යට කිමිදිලා බලන්න දෙයක් නෑ අයිසේ. මේ බෝඩ් එක බලන මේක හලටි.
1: එතකොට මේ බෝඩ් එක ගහපු කෙනා පොකුණේ කිමිදිලා බැලුවද?
0: ඔව් බැලුවා.
1: ආ හිමයි. හත් ප්‍රලාමේ මේකෙ මේ මෝරෙකුත් ඉන්නවා කියලා කියනවනේ.
0: ඔව්.
1: ඒ කිමිදිච්ච මිනිස්සයා මෝරව දැකලාද?
0: මෝරව මිනිහා දකින්න කලින් මෝරා ඒ මිනිහව දැකලා මේ මිනිහව මෝරා කෑවා. අන්තිමට මන් තමයි මෝරෙකුත් ඉන්නවා කියලා බෝඩ් එකට ඇඩ් කරේ. තේරුණා?
1: දැන් තේරුණා. ආ ඒක තමයි.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතින රට තුළ එතෙන්දි මෙනින්ජ කොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරු. 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී
5: ෝඩ් සාමාජකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් එන්ජෝයි සුදු පොල්තෙල් ඉතිරි රුපියල් 500යි සාරස් ජම්බෝචිකන් සොසේජස් ඉතිරිය රුපියල් 300යි ඩෙල්මා ස්ට්‍රෝන් තේ ඉතිරි රුපියල් 185යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි කාගිල්ස් ෆුඩ් සිටි
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable liyapadinchi mulle samagamaki
7: kollek innawa nan ona abiyogayak bara ganna e thamai Joe Pereira kollek innawa nan sinhala tamila sindu kiyana e thamai ape Joe Pereira
8: me kollek vitarada kellek na
7: innawa innawa kellek innawa nan jana sangeethe heda weda karana e thamai Anjali Bandara
8: ආ ආ ආ ඇති ඇති අපි දන්නවනේ දෙන්නගේ කෙරුවාව
6: ජෝ පෙරේරා සහ අංජලි බණ්ඩාර සමගින් අද සියත 2020
9: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
10: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
14: සියත පොකට් මනි අනුග්‍රහය
3: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19 කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: සිත් පැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
6: මේ දෙකක් දාගෙන ඉන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
8: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
9: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
6: නෑනේ
8: अरे वाह सिंधु
9: सीता
10: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
11: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
11: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.7

0: 98.1 දැකෙන් 98.4
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ලස්සන ගැන වැඩිම වද වෙන්න
5: ඕනේ.
4: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
4: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: 98.2 98.4 සියත දෙව

0: බණ්ඩා
1: හමත්යෝ
0: උයන වටේම ඇවිදලා නිරීක්ෂණය කරන බැලුවත්
1: ඕමත්
0: මොනවද නිරීක්ෂණය වුණේ?
1: හමත්යෝ මට නිරීක්ෂණය වුණා නැට්ටකොට මුවෙක් හිටිය දැක්කම.
0: මොකක්
1: නැට්ටකොට මුවෙක්?
0: බණ්ඩාරම්බ මගේ අකවුසන්න එපා.
1: ඇයි හමත්?
0: ඊට පස්සේ උඹ කියන්න එපා කොරගගහ යන කොරවක්කෙත් දැක්ක කියලා කකුල කෙලිච්ච. හරි හරි කමක් නෑ, යකාට කීදේ මෙහෙනෝක
1: හමත්යෝ
0: මෙහෙනෝ මං වාත් එක්ක මං තමුසේර බඩ්ඩක් පෙන්නන්න.
1: හා උද්‍යානෙද?
0: නෑ නෑ බං බංගලාව ඇතුලේ එනෝක.
1: හා
0: බණ්ඩාර හිතන්නේ මං බණ්ඩාරට පෙන්නන්න හදන්නේ මොකක් වෙන්න පුළුවන්ද?
1: ගසක්?
0: නෑ නෑ
1: මලක්?
0: නෑ නෑ
1: එනං පඳුරක්?
0: නෑ නෑ
1: ගලක් ගලක් ගලක්?
0: නෑ මිනිහෝ නෑ, ගස් ගල් මල් ඔක්කොම ගේ ඇතුලේ තියන්නේ. ඒවා තියන්නේ උද්‍යානයක් හදලා දී. ඒවා අයිති උයනට.
1: ඒක තමයි.
0: බණ්ඩාර හිතන්නේ මම තමුන්ට පෙන්වන්න හදන්නේ මොකක් වෙන්න පුළුවන්ද?
1: ගසක් මලක් පඳුරක් ගලක් නැත්තම් වැලක්?
0: නෑ මිනිහෝ නෑ, මේ බලන්න මේ පින්තූරේ බලන්න මේ විටි ගහලාදී.
1: අපේ ඇත්‍රජික්.
0: මේ ඉන්නේ දුනුසිංහ පරපුරේ රජු.
1: එතකොට ඇතාගේ පිටේ නැගලින්නේ කවුද?
0: අනේ මෝඩ බණ්ඩාර, මම කියන්නේ ඇතා ගැන නෙමෙයි බං, ඇතා පිට ඉන්න කෙනා ගැන.
1: මම ඇහුවෙත් ඒ කෙනා ගැන තමයි.
0: ඔබත් එක්කනම් මේක කරන්න බෑ බණ්ඩාර. කවරි කමන්නේ එනෝකෝ, අපි කෝපි එකක් බොනකම කතා කරමු. මේ උයනේ තියෙන ගස් ගැන මිනිස්සු දැනගන්නෝ වගේම තමයි බණ්ඩාර. මේ උයනේ ඉන්න සත්තුන්ගේ එක එක සත්තු ඉන්නවනේ බං. අමාරු කුරුල්ලෝ හැම ඉන්නෝ මේ මන් දන්නේ නැහැ උන්ගේ නම් මොනවද කියලා.
1: ඒක නෝ.
0: එතකොට ගස්කල් වල නම් ගහලා තියෙනවා. මේක බලන්නේ මිනිස්සු ගස් වල නම් ඔක්කොම දන්නවා. මේ උයන බලන්නේ මිනිස්සු දැනගන්න ඕන මේ උයනේ ඉන්න සත්තුන්ගේ නම් මොනවද කියන එකත්. අපි ඒකට මොකෝ කරන්නේ? අපි දැන් ගස් වල නම් හැම ගහකම බෝඩ් එක ගහලා තියෙනවනේ ගමේ මේ ගහේ නම දාලා. ඉතින් එතකොට අපිට සත්තුන්ගේ නම් මිනිස්සුන්ට දැනගන්න විදියක් මොකද්ද කරන්න පුළුවා?
1: මතව අදහසක්.
0: මොකද්ද?
1: අපිට බැයිද සත්තුන්ගේ නම් ගහන්න?
0: සත්තුන්ගේ නම් ගහන්න කොහෙද ගහන්න? සත්තුන්ගේ ගස් වලමද?
1: නෑ නෑ ගස් වලම ගහලා හරියන්නේ නෑ නේ සත්තුන්ගේ නම්.
0: එහෙනම්
1: සත්තුන්ගේ නම් ඉතින් ගහනවා නම් සත්තුන්ගේ ඇඟේම තමයි ගහන්නේ.
0: මොකක්ද? බොමන් දාන පොකුණේ ඉන්න මෝරද කන්න.
1: ඈ
0: හිටපක් කො සිගරේ
1: අනික කලබල වෙන්නේ වාමත්.
0: උඹ මෝඩ හාල් වැස්සෙන්නේ බා. උඹ මැටි පූසා ආපු දවස ඉඳන් ගොන් කතා කියනවා. දෑට නොපෙනි ඵලෙ.
1: ඈ
0: නැත්තම් දාන මෝරට කන්නවා. ඇයි යකෝ
1: මේවා හාමුලා දප්ප මේ මං අපිය මෙයා ජොබ්ද මේවා.

0: theater top story
1: කොළඹ කොච්චිකඩයවට විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධාස්ථානයේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාෂේ නිවේදනය කර තිබෙනවා. ඒ මංගල්‍යයට සමගාමීවයි. අද දහවල් 2:30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ සුරුවපරගත් දේව පෙරහර වෙල්ලබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. එක්සත් අරාබි රාජ්‍ය ඉරානය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය ආධාරයක් සිදු කර තිබෙනවා. ඒ හෙට එළඹීමට නියමිත අමරිකා ඉරාන සාකච්ඡා සාර්ථක වේ යයි බලාපොරොත්තු වේ. එක්සත් අරාබි රාජ්‍ය නිවේදනය කළේ යුද්ධය හේතුවෙන් බිඳ වැටුණු ඉරානය ගොඩනැගීම සඳහා මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4
3: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
4: Weekend Theater
5: Theater with Sai Wissa Theater 2020 This week's number 20

0: I Whistle. See you at the 2020.
1: අයිබෝවන් කියල පිළිගන්නවා හංජලි. අයිබෝවන්
2: අයිබෝවන්
1: ඉතින් ඉන්නවා ජෝ පෙරේරා.
3: අයිබෝවන්
1: ඉතින් මේ පොඩි වෙනස් දෙන්නෙක් නේද? කියන්නේ වෙනස් ආරයක සින්දු කියන දෙන්නෙක් තමයි අද චාට්ෂෝ එකට ඇවිල්ලා තියෙන්නේ. අංජලි බණ්ඩාර කියන්නේ ජන සංගීතයත් එක්ක නිර්මාණ කරන කෙනෙක් සහ ජෝ පෙරේරා. කොහොමද ඔයාගේ ජොන්ඩ්‍ර එක හඳුන්වන්නේ?
3: අනේ මන්ද
1: ජොන්ඩ්‍රේගෙනවා.
3: මං හිතන්නේ පොප් පොප් කියලා කියන්න පුළුවන්. මොකද ගොඩක් පොප් මියුසික් වල ගොඩක් ජොන්ඩ්‍රස් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් පොප් කියලා හඳුන්වන්නත් පුළුවන්.
1: හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මුලින්ම අපි වැඩ කටයුතු කොහොමද කියලා දැනගමු. අංජලි බණ්ඩාර, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
2: මේ දවස්වල පොඩ්ඩක් ඇකඩමික් සයිඩ්

0: දෙකේ වැඩ කටයුතුත් එක්ක තමා ඉන්නේ. හැබැයි මියුසික් වැඩ ටික නවත්තලා නැහැ. ඒ ටිකත් බැලන්ස් එකේ පොඩ්ඩක් කාර්ය බහුලයි. හැබැයි යනෝ ෂේප් එකේ.
1: යනෝ ෂේප් එකේ. ජෝ පෙරේරා කොහමද?
2: හොඳයි. මේ දවස් ටිකේ මීළඟ සින්දුව රිලීස් දැන් රිලීස් ඩේට් එක ළඟා වෙනවා. එන සතිය රිලීස් කරනවා. එන සිකුරා මේ සෙනසුරාදා සින්දුවක් රිලීස් කරනවා. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝ එක ෆයිනලයිස් කර කර ප්ලෑන් කරන් ඉන්නවා. ඔව්. ටිකක් අසනීප වෙලා හිටියේ. වයිරස් එකක් ඉතින් තියෙනවා මේ දවස් ටික. අපේ ගෙදර අපේ ගෙදරත් අම්මටයි මටයි අක්කටයි අසනීප වුණා එක පාර. ඊට පස්සේ දැන් පොඩක් ෂේප් හැබැයි
1: එතකොට මේ දැන් පහුගිය දවස් ටික එක දිගටම සින්දු ටිකක් කරගෙන ගියා. නිකන් ප්ලෑන් එකක් ඇතුළත දේ වැඩි කලේ නැත්තම් එන සින්දු එළියට දාන එහෙම එකක්ද?
2: ඔව් සින්දු ගොඩක් කරලා තිබ්බ නිසා ඒ ටික එළියට දාගන්න ඕන කමක් තිබ්බේ. ප්ලෑන් එකකුත් තිබ්බා. සින්දු හදද්දී සින්දු ගොඩක් අපි කරා. ඉතින් ඒ ටික තියා ගොඩක් කල් තියාගත්තමත් අපිට අර සින්දුවට තියෙන මේක ඉන්ට්‍රෙස්ට් එකත් නැති වෙනවා සහ සින්දුවත් එක්ස්පයර් වෙනවා වගේ දෙයක් වෙනවා. ඒ නිසා ඉක්මනට ඉක්මනට දාගෙන ගියා සින්දු ටික.
1: අංජලි මේ පහුගිය දවසක වෙන නිකන් වෙනස් විදිහ සින්දුවක් කරලා තිබ්බා කට්ටියත් එක්ක මේ මැලේෂියාවල.
0: ඒ කියන්නේ මගේ සබ්ජෙක්ට් එක යන්නේ ෆොරින් කන්ට්‍රීස් එක යන ඒගොල්ලොන්ගේ ජනගායනන් ගැන තමයි මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්නේ සහ මගේ ලෙක්චරින් කටයුතු වෙන්නේ. එතකොට ඒකත් එක්ක මම පොඩ්ඩක් වෙනත් රටවල් වල ඒගොල්ලොන්ගේ බේස් වෙච්ච ජනගායනා ගැන පරීක්ෂණ කරනවා. ඒවා කොහොමද ලංකාවේ ජනගී සම්බන්ධයෙන් එකතු කරන්නේ, වගේ වෙනස්කම් මොනවාද, ඔවත් එක්ක තමයි මම පළවෙනි ස්ටෙප් එක තිබ්බ මැලේසියාවේ ෆෝක් ටීම් එකක් එක්ක. ඉතින් ඒ වැඩේ තමයි තව ඒගොල්ලෝ ටික කරපු කවර්ස් ටිකක් වෙනවා ඉස්සරහට. ෆස්ට් එක තමයි ඔය අප්ලෝඩ් කරලා තිබුණේ.
1: අප්ලෝඩ් කරලා තිබෙන්නේ. හරි, අපි සින්දුවක් අහලා තව චුට්ටක් කතා කරමු.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව, කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේන හරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනම් ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩු වෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගම.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: una da sugu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි
7: අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: 98.2 98.3 මහත්.

0: මාරම ලස්සනයි. නියමයි නියමයි නියමයි. දැන් මම කල්පනා කරේ මේ දැන් අංජලි ජන සංගීතයේ පැත්තෙන්නේ මේ මේ මම හිතන්නේ මේ දෙන්නව එකට ගෙනාවු එක ගැන පාඩුවක් නැහැ. ගොඩක් ජෝත ඒ පැත්තට
1: ඇදලා ගන්න පුළුවන්.
0: ඇදලා ගන්න පුළුවන්.
2: ඉතින් අංජලිට ලොකු නොලෙජ් එකක් තියෙනවා මේ පිළිබඳව. මම ලොකු රිසර්ච් එකක් කරලා තිනවා. ඒගේ කතාවෙන් මට තේරුණා. මම ඇත්තටම මේ වාහේ ගීතය එතරම් ට්‍රයි අවුට් එකක් ඕනේ මේ ශ්‍රී ලංකන් ෆෝක් පැත්ත ගන්න මට එළියට අපිට පුළුවන් විදිහින් ට්‍රයි කරන්න. ඊපස්සේ තමයි වන්නම ඇඩ් කරලා හැම අසවක අපේ ලංකා ශ්‍රී ලංකන් ඩ්‍රම්ස් ටිකක් ඇඩ් කරලා සින්දුවක් කරන්න කියලා සෑහෙන කාලයක් තිබ්බ ආසාවක් තමයි. ඒක ඉතින් වාහි ගීතය තුලින් කරගන්න පුළුවන් වුණා.
0: එතකොට දැන් ඔයාගේ පළවෙනි හිට් එක තමයි මං හිතයි පළවෙනි හිට් එක
2: මල පැනලා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ වාහි
0: නේද? එතකොට ඊට කලින් නිර්මාණ කරලා තියෙනවද?
2: ඊට පස්සේ කරා පාඩි දවසක ඊටත් කලින් අපි සින්දු ඇත්තටම සෑහෙන කරලා තියෙනවා. මලපැනලා කියන්නේ මං හිතන්නේ මගේ එකම සින්දුත් එක්ක ගත්තොත් මං හිතන්නේ 12 හෝ 13 වෙනි සින්දු වෙන්න පුළුවන්. හැබැයි මං 2024 සින්දු 7ක් රිලීස් කරා, 7 වෙනි සින්දුව තමයි මලපැනලා. ඉතින් එක දිගට කරගෙන ආවා. ඉතින් ඒ වල ලොකුට රීච් අවුට් වෙන්නේ නැහැ. හැබැයි අපිට බිලිෆ් ඇතිව දවසක මේ ටික රීච් අවුට් වෙයි කියලා. එන්න අපි ආරාධනෙන් කරපු වැඩක්. ඉතින් සින්දු හදන වැඩේ මං සහ ටීම් එකක් ඉන්නවා මාත් එක්ක, මං, ජීවක, කොසි and කිෂෝන්. ඉතින් අපි සෙට් එකම සින්දු ඒ කාලේ නම් හදාගෙන ආව 2017-18 ඉඳන්ම. ඉතින් මලපැන්ලෙන් ඉඳන් ඇත්තටම ජීවිතේ වෙනස් වුණේ කියලා කියන්න පුළුවන්.
0: එහෙනම් එතකොට අංජලි ඔයාගේ ගමනේ කොහොමද මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා පළවෙනි සින්දුව කොයි කාලෙද කරේ?

0: බැඳි ප්‍රේමේ බැඳි ප්‍රේමේ තරම් සෝන් එකෙන් තමා එකැනර ලොකු ආදරයක් හම්බුනේ කරීම එක ඊට පස්සේ
1: එක ටික්ටොක්
0: එකේ ගොඩක්

0: ඒක නිසා ලොකු කතා බහක් ඇති වුණා ඒකේ. ඒකේ තර මේ AI ආව නිසා AI එක්ක ගොඩක් කට්ටිය TikTok එහෙම ඒකට හැදුනා. ඊට පස්සේ ඩැකි පාලිය මතක් කරන්න ඕන. ඩැකි පාලියත් ඩැකි පාලියෙන් තමයි මම ශ්‍රී ලංකන් ෆෝක් සොංග්ස් වලට අත ගැහුවේ. පළවෙනිම වැඩේ ඩැකි පාලිය. එතකොට ඩැකි පාලියත් හොඳටම වයිරල් වුණා. එහෙම තමයි.
1: තමා දැන් අංජලි ගැන කතා කරද්දී අපිට සඳරු අමතක කරන්න බෑ. කෝ සඳරු?
0: සඳරු ගෙදරේ සාම නිදි ඇති.
1: සඳරුටත් කතා කරාම මේ දවස්වල බිසි සඳරු.
0: ඕ මේ දවස්වල සඳරු බිසි. යා ප්‍රොජෙක්ට්ස් වගේක් කරනවා ඉන්දියාවේ සහ යාට ලංකාවට වඩා එයාට ප්‍රේක්ෂකයෝ ඉන්නේ වෙනත් රටවල් වල සහ ඒගොල්ලොත් එක තියෙන සම්බන්ධතාව වැඩි මෙහි අයත් එක්ක වඩා. ඉතින් එයාට එහෙ ප්‍රොජෙක්ට්ස් ටිකක් තියෙනවා. එයාගේ රිලීස් වගේක් තියෙනවා. ඒ වැඩත් එක්ක එයා ටිකක් බිසි.
1: අපි සඳරුත් එක්ක පොඩ්ඩක් තියෙන කතා බහ ඔයාගේ. ඔයාගේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වැඩවලට කොහොමද සඳරුව සම්බන්ධ වෙන්නේ කියන එක ගැන අපි පස්සේ තව චුට්ටක් කතා කරමු. ජෝ, එතකොට දැන් කොහොමද ඊළඟට වැඩ ටික ප්ලෑන් කරලා තියෙන්නේ?
2: ඊළඟට මේ අවුරුද්ද තව ගොඩක් ගීත රිලීස් වෙන්න තියෙනවා. ඉතින් ගීත ටික ඇත්තටම අපි හදලා ඉවරයි. මියුසික් ප්‍රොඩක්ෂන් වල ටික සහ විෂුවල්ස් ටික තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ සෙනසුරාදා අපි තව සින්දුවක් රිලීස් වෙනවා. ඊට පස්සේ මාස දෙකකට පස්සේ වගේ අනිත් තව සින්දුවක් දින රිලීස් වෙනවා. ඉතින් ඔය ටික කොහොම රිලීස් කරගෙන යනවා ඉතින් මේ අවුරුද්දේ.
1: මේ යහපත් ඉන්න කෙනා ගැනත් කතා කරන්න ඕනනේ.
2: අනිවාර්යයෙන්. අනිවාර්යෙන්. යහපත් මගේ ඉඳගෙන ඉන්නවා ජීවක වීරසිංහ. මගේ සින්දුව කියන්නේ ඔල්මෝස්ට් හැම සින්දුවක්ම ලියලා තියෙන ජීවක තමයි.
1: ඒ කියන්නේ ඔයා කරපු හැම එකක්ම මෙයා තමයි ලියන්නේ.
2: ලියලා තියෙන්නේ. ඔව්. ඔව්.
1: දැන් සින්දුවක් කිව්වොත් එහෙම දැන් ලියන්නේ එහෙම.
2: දැන් ලියන්න පුළුවන් මාර ඔයවරේ ලියා.
0: එහෙනම් යන්න කලින් මම එකක් ලියාගෙන යන්න.
2: ලියාගෙන.
1: ඔන්න ඉන්න වැඩක් ගන්න පුළුවන්.
2: ජීවක ඇයිද දැන් ඉරිය දුවගෙන දැන්.
1: ඉතින් කොහොමද මෙයාම හම්බෙන්නේ? ඇයි මෙයාගෙන්ම සින්දු ලියා ගන්න ඕනේ කියන එකට එන්නේ?
2: මෙයාම හම්බෙන්නේ ඇත්තටම අපි බෑන්ඩ්ස් වල ප්ලේ කරලා තිනවා. මම බෑන්ඩ් එක ප්ලේ කරද්දී අපි එහෙම අපි මුණ ගැහෙන්නේත් එහෙම තමයි. ඊපස්සේ කොවිඩ් කාලේ මට කොහොමත් කලින් කියලා තිනවා මම සින්දු ලියලා තිනවා කියලා. කොවිඩ් කාලේ මට මෙලඩියක් ඇවිල්ලා මම ඇහුවා මේ සින්දුව කියමුද පටන් ගමුද කියලා. ඊපස්සේ මම ඇහුවට පස්සේ යා ලිව්වා වර්ඩ්ස් ටිකක් හොඳටම සෙට් වුණා එක. ඒ සින්දුව රිලීස් කරා හොඳ හොඳ ප්‍රතිචාරත් ආව සින්දුවට. ඊට පස්සේ ඒ පටන් ගත්ත ජර්නි එක තමයි 2019 වගේ. දැන් මේ දිතින් සින්දු අපි දෙන්න මම හිතන්නේ සින්දු 50කට ආසන්න ගානක් ලියලා තියෙනවා. ඒකෙන් සුළු ප්‍රමාණයක් තමයි රිලීස් කරලා තියෙන්නේ.
1: තව ඉස්සරහට බලා ගන්නත්
2: පුළුවන්.
1: රයිට්, අපි තව සින්දුවක් අහලා මේ chart එකේ.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: දහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
5: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බුරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
8: 98.2 98.4

0: خوش رايك صح.
1: سيادة وسع وسع سيادة 2020
2: රයිට් අපි ආපහු කතා කරන්න පටන් ගන්නවා. අංජලිගෙන් සින්දුවක් අහන්න ඕනේ. ඊට කලින් මේ අංජලිගේ සින්දු ලිස්ට් එක ගැන. අංජලි තමයි ලියන්නේ. ඌට මියුසික් වැඩ.
3: මගේ සොංග්ස් වල ලිරික්ස් ලියන්නේ මම, මෙලඩි කරන්නේත් මම, මියුසික් කරන්නේ සඳු සත්සර. සහ වීඩියෝ වලට ආවම එක ස්ක්‍රිප්ට් ඇන්ඩ් ස්ටෝරි එක ලියන්නේත් මම, ඩිරෙක්ට් කරන්නේත් මම. ඒක මට කම්ෆර්ටබල්. මොකද අර මගේ දැන් ලිරික්ස් ලියන්න ගත්තාම මොකක් හරි එකක් ඔළුවේ තියාගෙන අපි ස්ක්‍රිප්ට් එකක් හරි මොකක් හරි ස්ටෝරි බේස්ඩ් මියුසික් කරන්නේ සොංග් එකක් කරද්දි එතකොට ඒකට පහසුයි. මමම ස්ටෝරි එක ලිව්වම වෙන කෙනෙක්ට දෙද්දී අර මගේ ෆීල් එක නෙවෙයි යාට දැනෙන. ඒකත් එක තමයි ඉතින් මම කරන්නේ.
2: කරන්නේ නේ. මේ මෙච්චර කාලෙකට වෙන කෙනෙක්ගේ ලිරික්ස් කරලම නැහැ.
3: කරලම නැහැ.
2: කරලම නැහැ. රයිට් අපි ඔයගෙන් සින්දුවක් අහමුද?
3: ඕකේ. දැකි පාලිය සිං කරමු.

0: පාඩමේ මේ ඔය ජන සංගීතෙත් එක්ක තමයි වැඩ ටික කරගෙන
1: වෙන පැත්තකින් නිකන් අයිඩියා එකක් නැත්ද නිකන්
0: මම මුලින්ම කියන
1: විදිහට සින්දු කියන්න සහ අනිත් ගායක ඉන්නේ
0: ඒ කියන්නේ මම මුලින්ම පටන් ගත්තේ හින්දි ඒ කියන්නේ අපේ නෝත් ඉන්දියන් සයිඩ් එකෙන් තමයි මම පටන් ගත්තේ ඒ පටන් අරගෙන මම ගොඩාක් ඒ වයිබ් එකේ තමයි මලි සොන් එක මම මුලින් කරපු සොන්ග්ස් තියෙනම නෝත් ඉන්දියන් ටච් එකත් එක්ක ඊට පස්සේ මම තේරුම් ගත්ත මගේ ජොන්රා එක වෙන්න ඕන ෆෝක් පොප් කියන එක ඒකත් එක්ක දැන් මම ඒ අයිකන් එකත් එක්ක ඒ වැත්තට වැඩ ටික කරගෙන නම් මොකද ඒකටත් කාලේ ඉන්නේ
1: ඔයෝ ජෝ එතකොට මේ ජෝ කියන්නේ
2: නම නික්නේම් එකක් මට ඉස්කෝලේ කාලේ ජෙරෝම්
1: ජෙරෝම්
2: ජෙරෝම් ජෙරෝම් එකයි ජෝගටයි පොඩ ලොකු දුරක් තියෙනවා ජෙරෝම් ෂමෙන් පෙරේරා
1: ජිරෝන් ෂමෙන්
2: පෙරේරා ඔව්
1: ඒකට ජෝ පෙරේරා තමයි දැන් පාවිච්චි
2: කරන්නේ
1: කවුද මේ ජෝ කියලා පටන් ගත්තේ
2: ඕක යාළු අතරේ හැදුන නික්නේම් එකක් ඉස්කෝලේ කාලේ
1: ජෙරෝම් කියන්නේ මං හිතන්නේ කියන්න අමාරු ඇති යාළුවාට
2: ඔව් මට කියන සෙට් වෙන්නෙත් නෑ මගේ නම අම්මා තාත්තලගෙන් අහලා දෙන ඇයි මේ නමද මේ මට කියන්නේ ඊපස්සේ නික්නේම් එක මට හිතුන ඉතින් මියුසික් කරනවා නම් පොඩි ආටිස්ටික් ස්ටේජ් නේම් එකක් වගේ සවුන්ඩ් එනවනේ
1: ඒකනේ
2: එහෙම දාගත්ත අද නිකන් ජෝ තමයි
1: ජෝ තමයි
0: ජෝ කියද අපිට වත්‍ර මතක නැන්නේ චෙරි කාලේ අපිට ජෝ ජෝ වන් පුතා
1: ජෝ කියද ඒක තමයි මතක් වෙන්නේ දැන් ජෝට තිබ්බද පොඩි කාලේ ඉඳන්ම මියුසික් කරනවා මේ ෆීල්ඩ් එකට එනවා මම තරුවක් වෙනවා මම ගාය මිනිස්සු දන්න ජනප්‍රිය තරුවක් වෙනවා කියන උන තිබ්බද පොඩි කාලේ ඉඳන්
2: ඔව් ඒ කියන්නේ මියුසික් වලට තිබ්බා ඒ ආසාව තිබ්බා මොකද මම එන්නේ මියුසිකල් ෆැමිලි එකකින් ඉතින් ඒක නිසා ඒ උණ තිබ්බා ජනප්‍රිය තරුවක් ඒ වඩත් වඩා ඇත්තටම අර මේ සිං කරන්න මාර පැෂන් එකක් තිබ්බා ඊට පස්සේ පොඩ පොඩ ග්‍රේඩ් 7 8 වෙද්දි සින්දු හදන්න පටන් ගත්තා ඊට පස්සේ ආසාව වැඩි වුණා ඒක සීරියස් කරන පටන් ගත්තා එහෙම පටන් ගත්ත ජර්නි එක ඉස්කෝලෙන් ආටුන ගමන් බෑන්ඩ්ස් වල ප්ලේ කරන්න පටන් ගත්ත එකකින් ලොකු අත්දැකීමක් හම්බුණා ඊට පස්සේ තමයි song making process එක තව පොඩ්ඩක් සීරියස් වුණේ සින්දු හදාගෙන ආව එක දිගට collaborations කරා Tamil songs ගොඩක් කරා
1: වියා
2: ඊපස්සේ එක point එකක තමයි එක පාට් එකකින් කට්ටිය ප්‍රේක්ෂක මේක හම්බුනේ
1: බාර ගත්තේ අංජලි ඔයාගේ අදහසක් තිබ්බද ෆීල්ඩ් එකට එනවා නැත්නම් ඉගෙනීම් කටයුතු කළ වෙන ජොබ් එකකට යනවා ඩිග්‍රී එකක් කරත් කළා මම හිතන්නේ BA එක කළා තියෙනවා

0: මේක හොඳයි කියලා. එතකොට මම 7 වසරේ 8 වසරේ විතර ඉන්න කාලේ තමයි යුනිවර්සිටි කියන වචනේ ඇහුවේ. ඒ කාලේ මට යන්න ඕන නානේ කොහොම හරි යන්න ඕන. එහෙම කියලා මම ඕලෙවල් කරද්දි මගේ ලොකු අයියා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. එතකොට මට තවත් ආසයි වුණා. එතකොට එයත් කරේ මියුසික් මයා වෙස්ටර්න් මියුසික් වලින් තමයි ඩිග්‍රී එක කරේ. එතකොට මට මියුසික් කරගෙන කොහොමයි යන්න තම ඕනි වුණේ. එයාවට පස්සේ මට එක සම්ධිස්ථානයක් ආවම මම ස්පෝර්ට්ස් තෝරගන්නවද මියුසික් තෝරගන්නවද කියලා.
1: ස්පෝර්ට්ස් උත් පුළුවන්.
0: ඔව් මගේ අම්මා PTI ගනේ. ඒකත් එක්ක මට පොඩි කාලේ ඉඳන් මම ස්පෝර්ට්ස් උත් කරා. ඊට පස්සේ ඉතින් මම තෝරගත්තා මියුසික් සයිඩ් එකෙන්. ඊට පස්සේ ඉතින් මම සිටි ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා කොහොමද එතනදි තමයි මගේ ඔරිජිනල් සීම්
1: කරන්න ගත්තා. දැන් සාමාන්‍යයෙන් ওই ડિગ્રી එකක් ගත්තට පස්සේ ගොඩක් සංගීතය පැත්තෙන් ડિગ્રીස් ගන්න ටීචර්ස්ලා දැන් ලංකාවේ ගොඩක් ස්කෝලවල ටීචර්ස්ලා ගන්නවා. හැබැයි මම දකින දෙයක් තමයි ඒකලෝ ඉන්නේ සමාජයට එන්නේ නැහැ, සින්දු කරන්නේ නැහැ. ඒක එහෙම විය යුතු නැද්ද? නැත්නම් ඒගොල්ලෝ ටීචර්ලා වගේ ඉන්න ඕනේ? මොකක්ද ඒ අඩුවක් තියෙනව නේද?
0: ඒ කියන්නේ පොඩි අඩුවක් තියෙනවා තමයි. ඒ කියන්නේ ඩිග්‍රී එකක් ගත්තාම අර පොඩි ඉස්සරින්නම් කියලා තියෙන ඔල්වේ ස්ට්‍රක්චර් වෙලා තියෙනවානේ අපි ටීචින් වලට එන්න ඕන කියලා. ඒක වැරදි නෑ. ටීචර්ස්ලා හින්ද තමයි අපිත් මෙතන ඉන්නේ. මං කියන්නේ අර එතනදිත් කියන්නේ ඒක ලංකාව ඇතුලේ යුනිවර්සිටි මට්ටමින් හැදෙන්න ඕන තැනක්. ඒ කියන්නේ සහ ඒක තමන්ගේ තෝරා ගැනීම. තමන් ඇයි මේ ඩිග්‍රී එක කරන්නේ, මොකද මේ ඩිග්‍රී එකෙන් තමන්ට තියෙන පාත් එක කියලා තමන් අඳුර ගන්න ඕනේ. ඒක ඉතින් ඒකත් මේ රජෙන් ඇවිල්ලා ඔයා මේ පානේ යන්න ඕනේ මේ කියන්න බෑනේ. ඒක අඳුරගෙන ඉතින් ඒ විදිහට ගියොත් දැන් ගොඩාක් ඔය අපේ කියන්නේ ලංකාවේ ගුරු වෘත්තියේ ඉන්න පුදුම තරම් දක්ෂ මේ ගායකයෝ ගායිකාවෝ ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රියට આવොත් අය වැඩක් නැහැ කියලා අපි දැන් අපි අඳුරන අපිටත් වඩා සමහරට මාර්ම දක්ෂ කට්ටියන අපිට උගන්නපු ගුරුවරු පවා එහෙම. එතකොට හැබැයි ඒගොල්ලන්ගේ මොකක් හරි තනක් මිස් වෙලා තියෙන ඒගොල්ලන්ට ඉන්ඩස්ට්‍රියට එන්න එක්කෝ මූල්‍යම ගැටලු
1: හිතිලා
0: නෑ, නැත්තම් අවස්ථාවන් ලැබිලා නෑ, අවස්ථාවන් හොයාගෙන නෑ, ඔය වගේ ගැටලුත් එක්ක. ඉතින් ඒව ඉස්සරහට වෙනස් වේවිනේ. තාක්ෂණයක් දැන් දියුණුයි, සෝෂල් මීඩියා තියෙනවා.
1: දැන් මම ඔයාට ඔයා උගන්නන ළමයි ටිකක් ඉන්න ඒගොල්ලන්ට ඒ පාත් එක ගැන ඔයාගේ අත්දැකීම් එක්ක ඔයා කියනවද?
0: ඔව් මන්නම් කියලා දෙනවා. සහ මගේ නිර්මාණ වලට මං ළමයිව ගන්නවා. මගේ නාගතූප සොන් එකේ ඉන්න මගේ ෆයිනල් ඉයර් ස්ටුඩන්ට්ස් ලා ටික ඒගොල්ලෝ තමයි ඕන කිවෙන්න වැඩකට එන්න ඕන කිය. මම ඉතින් ආයෙන්නකෝ 9ටම ගත්ත කොහොමද අන්දලා කරලා. සහ මං කෝය එකක් ස්ටාර්ට් කරා. ඒක ස්ටාර්ට් කරේ මගේ 3rd year ළමයින්ගෙන් පරපුර කියලා. ඒ පරපුර සොන් පරපුර ටීම් එකෙන් තමා මගේ මේ ඒප්‍රිල් වල අවුට් කරා අවුරුදු සොන් එකක්. ඒක ඒ ටීම් එකෙන් තමා
1: කරේ. ජෝ මොකද හිතෙන්නේ මේ මේ අපි දැන් මේ කතා කරපු එක ගැන? හගෙන ඉන්නවා.
2: ඒකනේ මාර ඉන්ස්පයරින්.
1: දැන් ස්ටඩි කරලා මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන එක ඇතුළේ මොන වගේ වාසිද තියෙන්නේ ජෝට හිතෙන විදිහට?
2: ලොකු වාසියක් තියෙනවා. මොකද තියරි කියන එක මාර ඉම්පෝර්ටන්ට්. මට අපි තාම සමහර දේවල් ඉගෙන ගන්න ඕයි, රාගාසරම් මේව තාම ඉගෙන ගන්න ඕයි. ඉතින් මං හිතන්නේ මියුසික් වලත් අර ඉගෙනුමට කිසිම මේක අවසානයක් නැහැ. ඒක ඉවෝල්ව වෙනවා දවසින් දවස. ඉතින් ස්ටඩි කරලා ඕනම කෙනෙක් ස්ටඩි කරලා තමයි ඉන්ඩස්ට්‍රියකට එන්න ඕනේ මං හිතනවා. ඒක මාර මං විශ්වාස කරන එක තමයි යාගේ යාගේ සස්ටේනබල් ජර්නි එකකට මාර ඉම්පෝර්ටන්ට් කියලා. යාගේ එඩ්යුකේෂන් එක මියුසික් මත තියෙන. ඉතින් ඔව් අංජලි කිව්වා වගේ ඒ ටීචර්ස්ලා ඒ වගේ මටත් මුණ ගැහිලා තියෙනවා සෑහෙන මාරම ටැලන්ටඩ් කට්ටිය. ඉතින් ගොඩක් තැනක මොන හරි දෙයක් මිස් වෙලා ඇති, මේබි නොලෙජ් එක තියෙනවා. හැබැයි සින්දුවක් හදාගන්නේ කොහොමද කියන ප්‍රොසෙස් එක ගොඩක් කට්ටියට තේරිලා නැතුව තියෙනවා. ඉතින් මං හිතනවා ඉස්සරහට ඒ ප්ලැට්ෆෝම්ස් එක ලස්සන්ට ඒ කට්ටියට හැදලා එයි කියලා.
1: අනිවාර්යෙන් අපි සින්දුවකට

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
5: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ඉස්කෝලේ ළමයි එන්නේ නැහැ ඉස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
5: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළ ස්කෝල්වල ස්කෝල් බේරගත්තේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
5: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
6: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 011 7982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
6: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
8: ඕනේ.
7: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
8: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: 98.2 98.4 සියත දෙවයි.

0: கதா டாப் ஸ்டோரி.
1: நாவிகஹா தீவரேன்ட் அனுதுரு அங்க வைபாக் නැවත තනුම් තැනතේ නාවික හා දීවර කටයුතුවල නොයතන ලෙස කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටිනවා. ඒ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන බුදු ප්‍රදේශවල සුලකේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60-70 අතර වැඩි විය හැකි බැවි. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ හරහා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන බුදු ප්‍රදේශවලට සුලකේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන බුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් දක්වා ඉහළ යනු ඇත. දැන් විදෙස් පුවතක්. ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් විසින් ඩොලර් බිලියන 20ක මූල්‍ය ප්‍රතිපාදනයක් ඉරානයට ලබා දීමට තීරණය කර තිබෙනවා. එහෙට එළඹීමට නියමිත ඇමරිකා ඉරාන සාකච්ඡා සාර්ථක වේයි බලාපොරොත්තු වේ. එක්සත් අරාබි එමිරාජ්‍යද ඉරානය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අච්චා නියමයි. හරිම ලස්සනයි. දැන් ඔය ගිටාර එකත් නිකන් පොඩි නේ දැන්.
1: මේකට කියන්නේ ට්‍රැවල් සයිස් ගිටා කියලා, බේබි ටේලර් කියලා කියන්නේ. ටේලර් ලොකු ගිටාස් වල බේබි වර්ෂන් එක තමයි මේ.
0: වෙනත් අය ප්ලේ කරන විදිහ නෙමෙයි තව ප්ලේ කරන්නේ.
1: නැහැ එහෙම තමයි. මම ඔය පොඩි ආපේජිවයි ගහන්නේ. පින්ක් සිංග් කරද්දි පොඩක් අර හාල්ට් ස්ට්‍රම් කරන්න නැතුව සොෆ්ට් සින්දු වලට සොෆ්ට්ලි ගහනවා. හාල්ට් ස්ට්‍රම් ඕන සින්දු තියෙනවා ඒවට. මල පැන්ල වගේ ඒවට ගහනවා කියන එක.
0: මේ එතකොට මේ දැන් ඔය ටැමිල් සින්දුවක් මං හිතන්නේ වාහේ සොන් එකට ටැමිල් වර්ෂන් එක කරලා තියෙනවා. ටැමිල් කියන එක මං හිතන්නේ ඔයාලට ළඟයි නේද?
1: ඔව්. ඇත්තටම අම්මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක නම් මලයාලම් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. හැබැයි පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ටැමිල් ඇහෙනවා. මොකද අම්මා යාගේ පේරන්ට්ස්ලත් එක්ක ටැමිල් වලින් කතා කරන්නේ. ඉතින් ගොඩක් ෆිල්ම්ස් එහෙම බලනවා පොඩි කාලේ ඉඳන්ම. තාමත් බලනවා ෆිල්ම්ස් එහෙම ටැමිල් ගොඩක් ෆිල්ම්ස් බලනවා. ඒකත් එක්ක භාෂාව දැන් ගොඩක් තේරෙනවා සහ කතා කරන්න පුළුවන් ෂේප් එකේ.
0: ඒ කියන්නේ ඔය ඉන්දියාවේ යනවා එහෙම.
1: ඔව් ඔව්.
0: සම්බන්ධතාවය තාම
1: තියෙනවා. මොකද අපේ කසින්ස් ගොඩක් ඉන්නවා චෙන්නයි වල ඉන්නවා සවුත් වල ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක්කත් කතා කරන ඒගොල්ලන් කතා කරද්දි කොහොමත් මගේ ටැමිල් ඉම්ප්‍රූව් වෙන්නේ. ඇත්තටම මගේ මේ කසින් කෙනෙක් ඉන්නවා චෙන්නයි වල, දැන් ඉන්නේ ලන්ඩන් වල. ඉතින් එයාත් එක්ක නිතරම ටැමිල් වලින්ම තමයි මේ අපේ කන්වර්සේෂන්ස් යන්නේ. ඔය ෆිල්ම් ඩයලොග්ස්ම තමයි අපේ කන්වර්සේෂන්ස් වල තියෙන්නේ.
0: ඒකත් එක්ක තමයි ගොඩක් ප්‍රැක්ටිස්
1: වෙන්නේ.
0: එතකොට මේ ඉන්දියාවත් එක්ක දැන් මියුසික් ජර්නි එකේ ඊළඟ ස්ටෙප් එක විදිහට දැන් ඔයාට ඔයාගේ අම්මා මලයාලම් රූට්ස් තියෙන කෙනෙක්. එතකොට ඒකත් එක්ක ඔයාට නිකන් ඉන්දියන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න එහෙම අයිඩියා එකක් තියෙනවද?
1: ආසාවක් තියෙනවා එහෙ ඉන්න මේ මියුසිෂන්ස්ලත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න, වැඩ ගොඩක් කරන්න. ඉතින් ආසාව තියෙනවා. හැබැයි ඉතින් මම හිතන්නේ අපි කරන වැඩේ එක දිගට කරගෙන ගියොත් ඒ ටික නිකම්ම වෙයි කියලා මට හිතෙනවා. ඒ විශ්වාසය තියෙනවා. බලමු ඉතින් කවදා හරි නේද?
0: අපි ප්‍රාර්ථනා කරනවා ලංකාවේ එහෙම කෙනෙක් ඉස්සරහට යනවා කියන්නේ නේද? අපි අපිත් බලාපොරොත්තු ඒක තමයි. දැන් තාත්තාත් මම හිතන්නේ මියුසික් පැත්තේ ඉන්න කෙනෙක්, මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්.
1: ඇත්තටම සීයා තමයි මියුසික් ඩිරෙක්ටර්. ඔව් සීයාගේ නම රංජිත් පෙරේරා. ගොඩක් ගැයූ ගී දඟකාර

0: ඔය දෑස වගේ ගීතවල මගේ සියතම කම්පෝස් කරලා තිනේ ගීත. තාත්තා ගොඩක් ප්‍රසිද්ධ බෑන්ඩ්ස් වල ප්ලේ කරලා තිනවා, මේරියන්ස් එකේ තාති ප්ලේ කරලා තිනවා, ගොඩක් අවුරුදු ගණක් ප්ලේ කරා එකේ, මිස්ටි වගේ බෑන්ඩ්ස් වල. ඉතින් ඒ දෙන්නම මියුසිෂන්ස්ලා. ඉතින් මං මියුසික් කරන්න ලොකු හේතුවක් වුණා ඒක. අනිවාර්යෙන්.
1: එතකොට අංජලි දැන් ස්ටඩි කරලා ඊට පස්සේ දැන් සින්දු කරලා ඊළඟ ස්ටෙප් එක මට

0: අපි ගත්තොත් කහෙද මියන්මාර් ඒ වගේ කීප දෙනෙක්ව දැන් කතා කරගෙන ඉන්නේ. ඒගොල්ලොත් එක්කත් වැඩ ටිකක් කරනවා. මම හිතන අර මේ අපි ජෝකිවෝ වගේ අපි අර කන්ටිනියුටි එක තියාගෙන ගියාපුවම ඒක අපිට ඉස්සරහට අපිට ඊළඟ ස්ටෙප් එක තියන්න පිටිපස්ස හැල්ල බලද්දි ලස්සන වැඩ ටිකක් තියෙද්දී ඒක ලස්සන ගමනක් වෙනවා. නිකම්ම ටාගට් එකක් විතරක් තියාගෙන ඒකට විතරක් වැඩ කරන්නේ නැතුව අපේ ගමන ලස්සනට හදාගෙන යද්දී ඉස්සරහට එන ඔපචුනිටීස් වලටත් අපුව අපිට ඉදිරිපත් කරන්න ලස්සන දේවල් අපි ගාව තියෙනවනේ. ඒක තමයි වටින්නේ.
1: වටින්නේ නේ. රයිට්, අපි සින්දුවක් අහලා ඉමු.

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ඒවා අපිට වැඩක් නැහැ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො ෆෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: 98.2 98.4.
11: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
12: We can see that.

0: ගැන විස්තරයක් කියමුනේද මේ? මං හිතන්නේ පහුගිය දවස්වල රිලීස් කරපු song එක.
1: රිලීස් කරේ නෑ මේක, දැන් එන්න තියෙන එක. මම අරක sing කරේ නෑ. මේක එන්න තියෙන එක. මේකත් ලංකාවේ ඔය දොඩම් කපාලා කියන්නේ ඒ ගීතයයි ජනගායනාවයි, මැලේසියාවට ඒකට පොඩක් ළඟින් යන ජනගායනාව.
0: ඒගොල්ලන්ගේ
1: ජනගායනාව
0: රසසායන් කියලා. හා, රසසායන් කියන්නේ මොන ක්ෂේත්‍රයක් විශේෂ කරගෙන නිර්මාණය
1: වෙච්ච? නෑ, ඒගොල්ලන්ගේ අපේ වගේ දැන් අපේ තියෙනවානේ ඔය කෘෂිකාර්මික දී තියෙනවා.
0: ගොයම්
1: කවි තියෙනවා. එතකොට පැල් කවි තියෙනවා. ඒක නොයෙක් දී තියෙනවානේ. ඒගොල්ලන්ගේ ගොඩක් අර එන්ටර්ටේන්මන්ට් කියන එක බේස් වෙලා තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ලලබයිස් තියෙනවා. එන නැලවිලි ගායනා තියෙනවා. ඊට අමතරව තියෙන ගොඩක්ම අර එන්ටර්ටේන්මන්ට් ට්‍රීස්නේ. ඉතින් කොහොමත් ඒගොල්ලන්ගේ ගායනා තමයි
0: තියෙන්නේ. දැන් රටවල් තව කීයක් එක්කම සින්දු කරනවා?
1: මම ලෝකෙ සියලුම රටවල් එක සින්දු කරනවා.
0: නියමයි, නියමයි, නියමයි. ඉන්දියාව පැත්තට යන්න ඒ පැත්තත් එක්කත් මම හිතන් දකුණු ඉන්දියාවේ ලොකු කල්ෂ එකක්
1: තියෙනවා. තියෙනවා. මගේ කොහොමත් මගේ MPL එක කරන්නේ මම ආන්ධ්‍ර ප්‍රදේශ් ගැන, එහෙ තියෙන කෘෂිකාර්මික ගායනා ගැන. කොහොමත් මට දැන් ආන්ධ්‍ර ප්‍රදේශ වලට යන්න වෙනවා තව මාසිකින් විතර මගේ ඒවට ඩේටා කලෙක්ට් කරගන්න. එතකොට ඉතින් දැන්ට රාජස්ථාන් වලින් ටීම් එකක් හොයාගෙන තියෙනවා ඉස්සරහ වැඩ වලට. ඔහොම
0: තමයි. ජෝ, ඉතින් මේ ජනගායනා ගැන ඔයාට තියෙන අදහස මොකද්ද?
2: ඇත්තටම මාර වැලියෝ දැන් මේ වගේ ආටිස්ට් ලේන් එක මාර වටිනවා. ඒ ටිකමත් ගේන්න. මොකද ගොඩක් මියුසිෂන්ස්ලා මම හිතන්නේ දැන් කාලේ ඇහෙන්නේ නැහැ ඇත්තටම ජනගායන සංගීතය. ඉතින් ලොකු ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ අංජලි වගේ ආටිස්ට්ලා ඉන්න එක ගැන. ඒ ටිකමත් අරගෙන මොකද අපේ රූට්ස් තින්නේ එහෙන්නේ, අපේ රූට්ස් පටන් ගන්න. ඉතින් ඒ ටිකමත් අපේ යංග ජෙනරේෂන් එකට ඉන්ජෙක් කරනවා කියන එක මාර චැලෙන්ජ් ආටිස් කෙනෙක් වෙන්න ඕනේ ඒක කරන්න. ඉතින් අංජලි දේ කරනවා. Hats off yata.
0: එතකොට මේ ජෝ, අපි සින්දුවක් කියන්න ඕනේ ඔයගෙන් අහන්න මොන එකක් තමයි මේ අවුරුදු කාලේ? ඊට පස්සේ ඊට කලින්
1: මල පැනලා.
2: මල පැනලා.
0: අපි ඒක පොඩ්ඩක් කියවනේ.
2: අනිවාර්යෙන්ම.

0: ශාමල්වනේ ඔයා පලේ කරත්නය මේ පෙන ඕන්නෑ වගේ ගේ වයිස්සකෙත් එක තියෙනවා කාගෙ අපේ සේනාංගයගෙත් තියෙනන වයිසක
1: ඒන්නේ
0: එයාගෙත් මන්දකපු දෙයක්ම වෙන ඉන්ස්ට්‍රමෙන්ට් ඕන්නෑ සිංහලත් දැන් මට ඔයාගේ වොයිස් එක ඇහෙද්දිත් මේ මේ වෙන මුකුත් ඕන්නෑ වොයිස් එක ඇතුලේ ඉතින් මේ දැන් අපි පොඩක් මේ වර්තමාන කාලේ දැන් අපි තාක්ෂණය දියුණු වෙලා දෙනවා AI කියන තාක්ෂණය ඇවිල්ලා තියෙනවා ඒක ෆ්‍රෙට් එකක් ජෝ අදහස මොකද මොකද මිනිස්සු මෙලඩි දාගන්න පුළුවන් නැත් සින්දු කියන්න බැරි අයට සින්දු දාන්න පුළුවන් බැරි අය කියන්නේ මෙහෙම අර ඉන්ඩස්ට්‍රියේ නැති කෙනෙක්ට ලිරික්ස් ටිකක් දාලා සින්දුවක් කරලා සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න තියෙන එක ත්‍රෙට් එකක් වෙලා තියෙනවා
1: ඒක ත්‍රෙට් එකක් කියනත් කලින් මම හිතන්නේ ඇත්තටම මාර හෙල්ප්ෆුල් දෙයක් ඕනම කෙනෙක්ට ඒකේ ඇඩ්වාන්ටේජ් එක මම හිතන්නේ අපි හරි විදියට ගත්තොත් එක මම හිතන්නේ හියුමන්ස් රට මාර ලොකු බෙනිෆිට් එකක් වෙනවා ඕනම කෙනෙක්ට ආටිස්ට් කෙනෙක්ට හෝ වේවා සාමාන්‍ය කෙනෙක්ට හෝ වේවා යගේ මොන හරි මම කියන්නේ එස් එකක් හෝ වේවා මොන හරි ලෙටර් එකක් හදාගන්න වෙන්න පුළුවන් ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන් ඉතින් හැබැයි එකම දේ ඒක අපි යූස් කරන විදිය තමයි ඒ මත තමයි හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ඉතින් මොකද AI කියන දේ ඇත්තටම අපේ වැඩ තව ඊසියර් වෙන්න තමයි කියන්නේ හද ක්‍රියේට් වෙලා තියෙන්නේ ඒමත් නැතුව අපේ මුළු වැඩේම අර බාර දෙන්න නෙමෙයිනේ. ඉතින් එතකොට ඒකේ හියුමන් ගතිය නැහැනේ. හියුමන් ගතියත් එක්කම එයා දැන් ජෙනරේට් කරලා දෙනවා. ඒක තමයි ඒකේ ඩේන්ජරස් සයිඩ් එක. කියන්නේ AI ඉස්සර කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් කියන්නේ සාමාන්‍යයෙන් මීට කලින් AI වලට කලින් ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන් මේක ප්‍රෝග්‍රෑම්ඩ් එකක් කියලා. බට් දැන් මාර හියුමන් කෙනෙක් හදපු වගේම තියෙනවා වර්ෂන්ස් ටික. ඉතින් මං හිතන්නේ ආටිස්ට් කෙනෙක් දැනගන්න ඕනේ එයා ආටිස්ට් කෙනෙක් කියලා. එයාගේ පර්පස් එක ක්‍රියේට් කරන එක. එයා ඒකේ ඕන හෙල්ප් එක ගත්තොත් විතරක් ඇති කියලා මං හිතන්නේ ඒක ත්‍රෙට් එකක් කරගන්න නරකයි.
0: දැන් ඔය ලිරික්ස් ආටිස්ට්ලටත් මං හිතන්නේ ලිරික්ස් පවා කියන්නේ ලියන්න ඕනේ මේ AI අපි අදහස දුන්නම ලියලා දෙනවා. අංජලීට මොකද හිතන්නේ කියලා.
2: ඒක මෙහෙමයි. මම ජෝ කියන ඒ කතාවම තමයි මාත් කියන්නේ. සහ දැන් ඔය ලිරික්ස් කියන කතාවට ආවම කොච්චර අපි අපේ තේමාව අපේ තීමක AIට දුන්නත් හැබැයි අර අපි දන්න දැන් හිතන්නකෝ අපි සමාන පද දන්නවනේ හඳ කිව්වම මේකට අදාළ සමාන පද ටික අපි දන්නවා හැබැයි AIත් දන්නවා හැබැයි එයා යූස් කරන්නේ මොකක්ද සඳනා සඳ පමණි එතනින් එහාට ඒක තවදුරටත් ඉම්ප්‍රූව් වේවි හැබැයි මං හිතන්නේ අර ඇත්තම ආර්ට් එක එයාට ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අවශ්‍යතාවය ඉදිරියේදී ඇති වෙයි. ඒ අවශ්‍යතාවය ඇති වෙද්දී ඇත්තම ආටිස්ට්ලට එයාගේ වැලියු එක මාර්ගයට තව වැඩි වෙයි. මං හිතන්නේ එහෙම තැනකින් තමයි මං දකින්නේ.
0: දැන් සමහර සින්දු පරණ සින්දු එහෙම AI ජෙනරේට් කරලා වෙන විදිහකට ගන්නවා අර අපිට වෙන පරණ මියුසික් එක ඇහෙනේම දැන් වෙන මියුසික් එක අරන් තියෙනවා. ඒකත් එක්ක දැන් ජෝගේ සින්දුවක් කොහොම AI කළොත් කවුරු හරි වාගේ ප්‍රතිචාරය මොකක්ද?
1: AI කරන එකකින් කිසිම එකක් නැහැ. මොකද මාත් කැමතියි කියන අපේ සින්දුවක් වෙන විදිහකට ඇහෙන එකට ඒ පොඩි ජොලියක් එනවා ඉතින් ආටිස්ට් කෙනෙක්ට. හැබැයි ඒ සින්දුවෙන් අනිත් බෙනිෆිට්ස් ගන්නවා නම් ඒකට අපි ඉඩ දෙන්නත් නරකයි. මොකද ඒක හොඳ නැහැ. මොකද ඒ සින්දුවේ වර්ක් කරලා තියෙන මං විතරක් නෙමෙයි මාත් එක්ක ලිරිසිස්ට් වෙන්න පුළුවන් තව කම්පෝසර්ස්ලා මියුසිෂන්ස්ලා. ඉතින් ඒ ඔක්කමල්ලගේ පර්පස් එක වෙන එක්කෙනෙක් බෙනිෆිට් එකක් ගන්නවා නේද? ඒක හොඳ නැති දෙයක්. ඉතින් අපේ ප්‍රොපර්ටි එකක්නේ එන්ඩ් ඔෆ් ද ඩේ සින්දුවක් කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් බලන් ඉන්නවා. ඒ වලින් බෙනිෆිට් එකක් ගන්නවා නම් මම ඒක ස්ට්‍රයික් කරනවා. එන්ටර්ටේන්මන්ට් පර්පසස් වලට හදන ඕනම කෙනෙක්ට අපේ සින්දු ඕනම තැනක යූස් කරන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි බෙනිෆිට්ස් ගන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
0: අංජලි, දැන් සඳුරු ගැන කතා කරන්න ඕනේ කියලා කිව්වා මේ සඳුරුත් එක්ක ජර්නි එක පටන් ගන්න කොයි කාලෙද?
2: මං කියේ මගේ ෆස්ට් සොන් එක කරන්නේ සඳුරුත් එක්ක 2019 තමා සඳුරුව මට මුණ ගැහෙන්නේ කොවිඩ් කාලේ මගේ යුනිවර්සිටි එකේ මගේම බැච් එකේ. කොවිඩ් වලට අපි ලොක්ඩවුන් වුණාට පස්සේ තමා මට එයා කරන වැඩ එහෙම සජෙස්ට් වුණේ. එතකොට තමා මං එයාත් එක්ක වර්ක් කරන්න කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගත්තා.
0: තමත් ඉතින් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන
2: යනවා.

0: තුනු 8.4 මේ කොමුවට සියත FM සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ආර්ථික විශ්ලේෂකයන්ගෙන් පැහැදිලි කිරීමක්. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවයි. දීවරයින්ට කාලගුණේ නරතුරු ඇඟවීම. සාකච්ඡා සාර්ථක වනු ඇති බවට පාකිස්තානයේ සහතික වෙයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: උදේ 11:38 දැන් වෙලාව.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු
3: අහසින් වැටෙන එක
2: ඔව් කියනකෝ අහසින්
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්
2: කියනකෝ
3: අර අහසින් වැටෙන එක
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගෙන පා අහසින් වැටෙන එක දීපුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රේට පුරවන්න ඕනේ කියලාද
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැඟි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: රුපියල් මිලියන 30ක සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක ආගම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර් ජාල

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
0: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.7.

0: I Whistle. See the 2020.
1: රයිට් අපි අවසාන කතාබහට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඊට කලින් ඉල්ලීමක් තියෙනවා. දැන් දෙන්නම එකතු වෙලා පොඩි සින්දුවක්, මොකද අංජලිගේ වොයිස් එක තියෙන වෙන රේන්ජ් එකක, ජෝගේ වොයිස් එක වෙන රේන්ජ් එකක, ඒ නිසා මට නිකන් ආස හිතුණා එකට ප්ලේ එකක් කරමු කියලා. ලෑස්තිද දෙන්න?
2: ලෑස්ති. ඔයා කියනවා නම් ඔයා මෙතන මේ අපිට කලින් කියන්නේ නැතුව මෙතන චැලෙන්ජස් දෙනවා අපිට.
1: හරි, එහෙනම් පටන් ගමු.

0: Ani sorry.
1: Last semai,
2: ni emai, ni emai. Kami sama orang Anjali.
1: Ane, ane. Masa mai dah meradu. Right, dengan api jo me industry ke atulik. Oya me sing kerana kagena. Oya sindu kerana kagena. Oya ke satisfaction ikut hamba tu.
0: Mahitan mage. මාර සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා හැම සොන්ග් එකක්ම කම්ප්ලීට් කරාම මාර හැපිනස් එකක් සහ පර්පස් එකක් තියෙනවා ඊටත් වඩා සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා ඒ සින්දුවට ආදරයක් ලැබෙද්දි ප්‍රේක්ෂකයන්ගෙන් ඉතින් ඒ ආදරේම හිතන්නේ එක දිගට එක නම් දෙනවා මලපැන්න සින්දුවෙන් නම් ආදර වෙනකන් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබිලා තියෙනවා මාර ග්‍රේට්ෆුල් එකට ඒක මාරදල අපිව මොටිවේට් කරනවා තව හොඳ මියුසික් දෙන්න තව හොඳට කරන්න කරන දේ හොඳටම කරන්න ඉතින් මාරම ස්පෙෂල් ෆීලිං එකක් මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් මාර ආටිස්ට් කෙනෙක් වෙන එක මම හිතන්නේ ඒක ලේසි දෙයක්වත් නෙමෙයි අපි ගොඩක් අපිව ට්‍රේන් කරගන්න ලොකු රිසර්ච් එකක් කළා තමයි අපි ආටිස්ට් කෙනෙක් වුත් වෙන්නේ ඒ වගේම මම හිතන්නේ මේ හැම දෙයක්ම පේ ඔෆ් වෙනවා ඒ ආදරේ ලැබෙද්දී ඉතින් මාරම ග්‍රේට්ෆුල් ඒකට
1: අපි ඔගේම ඇවිල්ලා තියෙනද ලයිෆ් එකේ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ අනකට මේක අපි සමහර තැන්වලදී අපිට එපා වෙනවා හැබැයි අපි ආය නැගිටලා ඒකට එනවා එහෙම ඇවිල්ලා තියෙනවද මියුසික් වලට එද්දී
0: එහෙම ඇවිල්ලා තියෙනවා කැපිලි කෙටිලි වගේ දේවල් ඇවිල්ලා තියෙනවා ඒව නෝමල් ඉතින් ඕන කෙනෙකුගේ ජීවිතයේ තියෙන දේවල් ඒවා හැබැයි කවදාවත් අර මියුසික් එපා වෙලා එහෙම නැහැ يعني අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් අපි කරන දේ හොඳට කරොත් අපේ දේ කියන්නේ අපි අපේ මියුසික්ම කතා කරයි දවසක කියන thought එක තමයි මගේ constantly කාලේ නම් තිබිලා තියෙන්නේ එනේ දේ ඇත්තත් වුණා එක point එක ඉතින් ඔව්
1: අංජලිගේ life එක ඇතුළේ දැන් ඔයාගේ satisfaction එක කොහොමද ඔයා දැන් කියන්නේ ඔයා වෙනම campus එකේ study කරන ගමන් ඒවට related සින්දු කරන්නේ කොහොමද ඒක දැනෙන්නේ ඔයාට
3: ඒක හරිම bless හරිම අර ආශිර්වාදාත්මකයි කියලා හිතනවා අර අපි ආසදේ කරන්න හැම කෙනාටම හම්බෙන්නේ නැහනේ දැන් ආටිස්ට් කෙනෙක් කියන්නේ කවුරුත් බලෙන් ආටිස්ට් කෙනෙක් කරන්න බෑනේ ඇත්තටම එයාට ඒක ඇතුලේ ආත්මීය ප්‍රකාශනයක් තියෙන්න ඕනේ එතකොට ඒකත් එක්ක තමයි ආ බිල්ඩ් වෙන්නේ ඉතින් අර අපි ආසාවෙන් කරන දේට අනිත් අය ආදරය කරන්න ගද්දී සහ අනිත් අය ඒක ඇප්‍රිෂিয়েට් කරද්දී ඒ දැනෙන ෆීල් එක මං හිතන්නේ නැහැ يعني අර වෙන ජොබ් එකක් කරන කෙනෙක්ට ඒ අර ඒ සතුට ඇති කියලා. يعني ඒක හරිම grateful දෙයක් ඒක මාර මං හිතන්නේ නැහැ මේක මේ අපි මේ නියාත්මේ අපි කරන දෙයක් කියලා අපි ආත්ම ගානක් තිස්සේ වැරදි මිනිස්සු අපිට hina වෙන්න ඇති එක කාලවලදී. හැබැයි දැන් අපි මේ අද තත්ත්වයට ඇවිත් ඉන්නවා සහ මේ තත්ත්වයට එන්න try කරන කට්ටිය ඉන්නවා. මං කියන්නේ මොන බාධක ආවත් නවත්තන්න එපා. මොකද ඒක නවත්තන්නේ නැතුව continue කරගෙන යන තාක් ඔයාගේ ඉස්සරහා ලයිෆ් එක මා ලස්සන්ට ක්‍රියේට් වෙනවා. තමම තමා ක්‍රියේට් කරන්නේ. තමම තමා ක්‍රියේටර්. ඉතින් ඒක බලාගෙන ඉන්නවා. ඒක හරිම සතුටු දෙයක් මං හිතන්නේ ජෝ කිව්වා වගේ ඒ ආදරේ ලැබෙද්දි දැනෙන හැපි එක ඒක වචන වලින් එක්ස්ප්ලেইন කරන්න බෑ කොහේ හරි තැනකට ගිහිල්ලා ආනි මං ඔව දනවාගේ song එකක් මං අහලා තියෙනවා මම මේ සින්දුවට හරිම කැමතියි කියන වචනේ අහන්න මාර වාසනාවන්ත වෙන්න ඕන
1: right එහෙනම් ඉතින් අද දවසේ කතා බහ අපි ඉවර කරමු තවත් ආසයි ඇත්තටම දෙන්නගෙම සින්දු ඉන්න නමුත් වෙලාව යනවා ඉතින් ගොඩක් ස්තුතියි ජෝ අසනීප තත්ත්වයක් තිබිලත් දෙයනේ කියලා වැඩසටහනට ආවට සහ ගොඩක් ලස්සන දවසක් පැය දෙකක් වුණා ඒ වගේම අංජලි වත් වැඩ ගොඩාක් අස්සේ ලෙක්චරින් අස්සේ ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වෙච්ච එක ගැන ගොඩක් ස්තුතියි අපි දෙන්නවම ආයෙ දවසක හම්බ වෙන්න බලාපොරොත්තු ඉන්නවා
3: බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට මයි ජොයි ෆස්ට් ටයිම් අද මීට් උනේ මේ ඒකත් හරිම ග්‍රේට්ෆුල් ඒ කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හිටියත් අපිට පර්සනල් හම්බෙන්න චාන්ස් එක හම්බෙනවා අඩුයි. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේදී තමයි කොහොමත් හම්බෙන්නේ. ඉතින් thank you හුඟ කාලෙකින් අර හැමෝම අහන ප්‍රශ්න ටික නැතුව නේද සාමාන්‍යයෙන් අපි ප්‍රෝග්‍රෑම් එකකට ගියත් අහනම්බෙන් එකම ටික මොකද ඒ ටික විතරම නේක ඇතුළට ගිහිල්ලා ඇත්තටම අර ඩිස්කෂන් එකක් වෙනවා හරි අඩු ඉතින් කාලිකින් එහෙම දෙයක් කරන්නත් හම්බුණා බොහොම ස්තුතියි ආරාධනා කරලා
1: ස්තුතියි
0: ඇත්තටම thank you so much and මරත් මර හැපි අංජලි වහම් වෙන්න පුළුවන් වෙන ගැන so thank you so much සියත FM මම opportunity එකට and thank you ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එක කරගෙන ගියා මාර vibe එකේ අපි full මං හරියටම මේ එද්දි හරිය නැගිලා ඉන්නේ දැන් තමයි හරියටම අවදි වුනේ I think thank you so much and CET FM වල ලොකු thank you කරනවා මොකද මගේ start එක නම්ම මගේ songs ඔයගලන් හිතරම play කරනවා ඔයගලගේ charts වල බොහොමත්ම ස්තුතියි ඒ දෙයට and ගොඩක් ආදරේ ඔයගලන්ට thank you so much

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: දොරගුළු ඇරෙන මතක සේප්පෝ.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි.
4: ගීතායයි. සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න. අපේ ජීවිතේ වීරයා.
8: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
8: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
8: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
9: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
9: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත පොකට් මනී. 98.2 98.4.
13: අද හමු වෙමු. අද සනසෙමුද අපි
14: වීකෙන්ඩ් සියතා
15: දවල් 12:01.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000ක් බවයි. දීවරින්ට කාලගුණේ නනතුරු ඇඟවීම. ආර්ථික විශ්ලේෂකයන්ගෙන් පැහැදිලි කිරීමක්. සාකච්ඡා සාර්ථක වනු ඇති බවට පාකිස්තානයේ සහතික වේ.
0: දේශීය සියත. Local news on Sieta.
1: නැවත දෙනුම් දෙන තෙක් නාවිකා දීවර කටයුතු වල නොයෙතෙන ලෙස කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියා. ඒ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන බුහුතු ප්‍රදේශවල සුලකේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60-70 අතර වැඩි විය හැකි බැවින්, ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ හරහා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන බුහුතු ප්‍රදේශවලට සුලකේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන බුහුතු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් දක්වා ඉහළ යනු ඇත. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,443ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 8,527ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7,155ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 2,661ක් වාර්තා වී ඇති බවයි. දිවිනේ ඩෙංගු මතුර කීට ගණත් ඉහළ කුස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේකර පවසනවා. නිසි කලබනාකාරීත්වයක් වහාම සිදු නොකළහොත් දැඩි සෞඛ්‍ය ගැටලුවක් රට තුළ ඇති විය හැකි බවයි ඔහු පැවසුවේ.
2: ශ්‍රී ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල වර්ෂාපතනය පරිත වෙමින් තියෙනවා. ඒ වගේම කඩින් කඩ වර්ෂාපතනය, ඒ වගේම තියෙන උණුසුම් තත්ත්වයක් ඩෙංගු මදුරුවාගේ වර්ධනය වීම සඳහා හේතු සාධක වෙනවා. ඒ නිසා මේ වෙනකොට විශේෂයෙන්ම බස්නාහිර පළාත දිස්ත්‍රික්ක 3 ඇතුළුව කාවේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු ආදියාවදානම් තත්ත්වයකට පත් වෙමින් යනවා. ඒ නිසා ජනතාව මේ අවස්ථාව ඉතාම පරිස්සම් වෙන්න ඕන. මොකද මේ රෝග තත්ත්වය පැතුරුණාට පස්සේ වළක්වා ගන්න අමාරුයි. මදුරුවා භූමිනි ස්ථාන පාලනය කිරීමෙන් තමයි වළක්වා ගන්න තියෙන එකම සුදුසුම ක්‍රමය. මේ සඳහා අපි විවිධ අපි ප්‍රදේශවල සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් වශයෙන් පාසල්, පල්ලි, පන්සල්, පොදු ස්ථාන මේ සියලුම පරීක්ෂා කරලා තියෙනවා. ඒ වගේම නිවාස පරීක්ෂා කරලා තියෙනවා. මේ සියල්ලගේම තත්ත්වය ඉතාම සතුටුදායක නොවන තත්ත්වයක් තියෙනවා.
1: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පූර්ව සූදානමක් ඇති විය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතිරේක අධ්‍යක්ෂ ජෙන්ඩාල් ජීජීවී ශ්‍යාමලි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් මේ වන විටත් තීරණ කිහිපයක් ගෙන ඇති බවයි.
3: පවතින යලකන්නේදී බොහෝ වී වගාවන්වල ජූලි මාසයේ මැද වෙනකොට අස්වරු නෙලන්න ආරම්භ වෙනවා. ජූලි මාසයේ අවසන් වෙනකොට 90%ක පමණ අස්වරු නෙලලා ඉවර වෙනවා. බලාපොරොත්තු වෙනවා වී වගාව සඳහා ලොකු බලපෑමක් මේ තත්ත්වයේ උඩ ඇති වෙන එකක් නැති වෙයි කියලා. අතිරේක ආහාර භෝග සහ එළවලු වගාවන්වලදී අරපිරිමැස්පෙන් ජලය පාවිච්චි කිරීම කියන එක ඉතාම වැදගත්. වැඩි දියුණු කර ජල සම්පාදන ක්‍රමවලට යොමු වෙන්න ඕන. මහ කන්නේ ආරම්භ කරනකොට පුළුවන් තරම් ලැබෙන අන්තර්මෝසම් වර්ෂාවෙන්ම බිම් සකස් කිරීම ආරම්භ කරොත් අපිට ජලය එතනින් ඉතිරි කරගන්න පුළුවන්. වාරි මාර්ග පද්ධතිවල තිබුණු පිළිසකර කිරීම සිදු කරලා පුළුවන් තරම් අන්තර්මෝසම් වැස්සෙන් ලැබෙන වර්ෂාව ඇලවේලි වලට අපිට එකතු වෙන විදිහට අපි සැලසුම් සකස් කරගන්න ඕන. අඩු අයස් වී ප්‍රභේදවලට යන්න ඕන. ගෙවත්තේ යම් කිසි දෙයක් අපිට වගා කරගෙන අපේ පරිභෝජනයට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න ඉතාමත් වැදගත් වෙනවා.
1: ලෝපුරා උෂ්ණත්වය ඉහළ නැන්වීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නිනෝ තත්ත්වය මේ වන විට ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ. අමෙරිකාවේ

0: ගොඩාක් අඩු වෙනවා. එල්නිනෝ තත්ත්වයක් ආවම ලබන යලකන්නේ, ඒ කියන්නේ මාර්තු අප්‍රේල් ලබන අවුරුද්දේ ඒත් වැස්ස අඩු වෙනවා. එතකොට අපිට ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. කොහොම කළත් අපිට ඉදිරියේදී ජල කළමනාකරණයක් කරගන්න වෙනවා.
1: ජලහිංගයක් ඇතිවුවොත් මුහුදු ජලය පිරිපහදු කර ලබා දෙවැනි කටයුතු සඳහා පූර්ව සූදානම් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අතිරේක ලේකම් KBL ධර්මතිලක පැසුවේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු ඇති බවයි.
2: මට දැනෙන හැටියට මේ කියන එළිනේ කාවොත් අපිට ජලය ලබා ගන්න මූලාශ්‍ර නැතුව යාවි. මම හිතන්නේ සාගර ජලය පිරිසිදු කළා බෙදෙන තත්වයක් වගේ තත්වයක් අපිට හිතන්නත් වෙයි. ඒ සඳහා අපිට පෙර සූදානම් සැලසුම් කරන්න වෙයි. මේ කතාව සත්‍යයක් වෙයි නම්
1: ඩොලරේ ස්ථාවර කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අපනයන පමණක් සිදු කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. වේගවත් අපනයනයක් රටට අවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළා.
3: ලංකාවට අදාළව කරලා තියෙන පර්යේෂණවල මූලික සොයා ගැනීම තමයි මිල ඉල්ලුම් නම්‍යතාව. අපනයන හා අනයනවල මිල ඉල්ලුම් නම්‍යතාව එකට වඩා අඩුයි කියන කාරණාව. ඒ කියන්නේ අපේ රුපියල අව ප්‍රමාණය වීම තුළ අපේ අපනයන සැලකිය යුතු විදිහට වැඩි වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ආනයන සැලකිය යුතු විදිහට අඩු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව අපි අපනයන කරන භාණ්ඩවල ස්වභාවය හා ආනයන කරන භාණ්ඩවල ස්වභාවය. ආනයන කරන භාණ්ඩ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි ආනයනය කරන්නේ. අපේ අපනයන භාණ්ඩ මූලික වශයෙන්ම ගොනු වෙලා තියෙන්නේ ඇඟලුම් තේ සබර් පොල් වගේ මූලික වශයෙන්ම මිල වලට අදාළව විශාල වශයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැති භාණ්ඩ වලට අදාළව. මේ නිසා මුදල අවප්‍රමාණය වීම අවාසි සහගත විදිහට බලපානවා කියන කාරණාව තමයි පර්යේෂණවල මූලිකම සොයා ගැනීම වෙලා තියෙන්නේ. දැනට තියෙන තත්ත්වය තුළ අපි කරුණු දෙකක් දකිනවා. එකක් පැත්තකින් අවප්‍රමාණය වෙනවා, අනිත් පැත්තෙන් නිතර උස් පහත් වීම වෙනවා.
1: රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයාගේ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අමරිකානු ඩොලරේ විකුණුම් අනුපාතයද දැක්වෙන්නේ රුපියල් 341.36ක් ලෙසයි. ඒ ගැණුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වුණා. රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැසුවේ විදේශීය ආයෝජකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා රජය විසින් යොදා ගැනීම කණගාටුවට කරුණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
4: එදා ජාතික ලැයිස්තුවේ හිටපු කෙනා පිළිබඳව අද නොදන්නවා වගේ ආණ්ඩුව කතා කරා. ඔහුගේ නීතිඥවරයා මේ පාර්ලිමේන්තු ලැයිස්තුවේගෙන දන්දිල්ල ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙළී සිටු නීතිඥවරයෙක් ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ. හැබැයි මේ කාරණා පිළිබඳව ආණ්ඩුව නිශ්ශබ්දයි.
1: වත්මන් ආණ්ඩුවෙන් මැතිවරණ බලාපොරොත්තු විය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා අප්පුහාමි ප්‍රකාශ කළා.
5: අද රටේ කණ්ඩ නැත්තම් නිකං වතුර ටිකක් බීලා බුදියපල්ල කියන පණිවිඩය තමයි ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ. ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවට ඕන දේ ආණ්ඩුව කරනවා. ඒකට අකමැති නම් උඹලා අහක බලාගෙන නිදාගනිලා කියන එක තමයි රටේ සමස්ත ජනතාවට දීලා තියෙන පණිවිඩේ. ඕක ගන්න තමයි ජනතාව පෙළ ගැහිලා පොදි ගැහිලා කතර ගහලා මේ ආණ්ඩුව පත් කරගත්තා. මං හිතන්නේ මේගොලු ඡන්දය අත්‍යයි කියලා. මේගොලු ඡන්දය තියන්න හොඳටම බයයි. මේගොලු ඡන්දය තියෙන ක්‍රමවේදයක් ගැන අපිට හිතා ගන්නත් බෑ.
1: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අවශ්‍ය බවයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් පොබුදු ජයගොඩ පැවසුවේ.
6: දැන්ටමත් ජනාධිපති කොමිෂන් කීපයක් පත් කරලා තියෙනවා. ඒකේ වාර්තා තියෙනවා. ඒ වාර්තාවල මේකට වගකීත්ව පිළිබඳ සටහන් වෙලා තියෙනවා. නමුත් ඒව පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව යම් දේශපාලන සංදර්ශනයක් අපිට මෙතන පෙනෙමින් තියෙනවා. පාසු ප්‍රහාරයට වගකීව යුතුයි කියලා සම්බන්ධ වුණා කියලා නම් සඳහන් වෙලා තියෙන ඇතැම් අය අද ආණ්ඩුවේ ඉහළ තනතුරු දරනවා.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක
7: ඒ බුද්ධි තොරතුරු ලැබිලා ඒකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ කෙනාගේ ඉඳන් පටන් ගත්තා නම් බොහොම ලේසි. මේ බුද්ධි තොරතුරු ලැබිලත් මේක වලක්ව ගත්තේ නැති මිනිස්සයව තමයි ඉස්සෙල්ලාම හිරේ දාන්න ඕන කම තියෙන. මොකද ඒ මිනිස්සයා ඇක්ෂන් එකක් ගත්තනම් මේ ප්‍රමාණය මැරෙන්නේ නැහනේ. හැබැයි මේ සැලසුම් කරපු මිනිස්සු ගැන හොය හොය ඉන්නවට වඩා වලක්වා ගන්න බැරි වෙච්ච කෙනා බොහොම ලස්සනට අපි ඉදිරියේ ඉන්නවනේ.
1: කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කර තිබෙනවා. අද දහවල් 2:30 සිට රාත්‍රී 10 දක්වා කාලය

0: සුරුවමරැගත් දෙව පෙරහර වෙල්ලබඩ පොලිස් වසමට අයත් මාර්ගයෙන්හි වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කළ ලෙසයි පොලිසිය පැවසුවේ. මැද පෙරදිග කලාප යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරිෆ් පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීඑක්ස්කේ නුමේ සටහනක් තබමින්. ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සඳහා තමන් අමෙරිකාව සහ ඉරානය සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අමෙරිකා ඉරාන ගැටුම් ආරම්භ වූ දිනේ සිට සාමය වෙනුවෙන් මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානය කටයුතු කරනු ලැබුවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර අවස්ථාවලදී සාමය මෙතරම් සමීපව නොතිබූ බවයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය සියලු දෙනාටම නැවත විවෘත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජි ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අමෙරිකාව සහ ඉරානය අතර හෙට අත්සන් කිරීමට නියමිත සාම ගිවිසුම මූලික කරගනිමින්. දෙරටේ යුද ගැටුම් නතර කිරීම මෙහි මූලික අරමුණයි. ඩවල මන්දිරේ නිවේදනය කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඉරාන අමෙරිකා නිලධාරීන් පිරිසක් විසින් මෙම ගිවිසුමට අත්සන් තබනු ඇති බවයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,000 ඉක්මවයි. ධීවරයින්ට කාලගුණේ අනතුරු ඇඟවේ. ආර්ථික විශ්ලේෂකයන්ගෙන් පැහැදිලි කිරීම. සාකච්ඡා සාර්ථක වනු ඇති බවට පාකිස්තානයේ සහතික වේ. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6යි. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: මේ පර ෆිෆා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් ඕගනයිස් කරලා තිබ්බ කවුන්ඩවුන් කොන්සර්ට් සීරීස් එක පහුගියදා තිබ්බා.
2: මේක ස්පෙෂල් වෙන්නේ වර්ල්ඩ් කප් එක හොස්ට් කරන රටවල් තුනම, ඒ කියන්නේ USA, Canada, Mexico එකට කනෙක්ට් කරලා ග්ලෝබල් මියුසික් සෙලිබ්‍රේෂන් එකක් තමයි එයාලා ඕගනයිස් කරලා තිබ්බේ.
1: ලොස් ඇන්ජලස් වල තිබ්බ කොන්සර්ට් එකට ඒවා මැක්ස්, ඩවිඩෝ වගේ, කැනඩා වල තිබ්බ කොන්සර්ට් එකට බ්‍රයන් ඇඩම්ස්, නෝරා ෆතේහි වගේ ආටිස්ට්ලත් ඇවිත් තිබුණා.
2: මේ කොන්සර්ට් සීරීස් එක ඕගනයිස් කරලා තිබ්බේ රෙකෝඩින් ඇකඩමි එකයි ෆිෆා එකයි එකතු වෙලා. මේ පාර වර්ල්ඩ් කප් එක වෙනුවෙන් සිංදු 18ක් තියෙන ඔෆිෂියල් මියුසික් ඇල්බම් එකකුත් රිලීස් කරලා තිබ්බා.
1: ඒ වගේම තමයි ෆිෆා ඕපනින් සෙරමොනි එකේදී ෂකීරාගේ නෙක්ස්ට් ලෙවල් පර්ෆෝමන්ස් එකකුත් ෆෑන්ස්ලාට බලන්න පුළුවන් වුණා.
0: Talk of the Town.

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. බෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 2 7,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, light, water, phone, විලට සහනය මෙන්න.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0.1 7 388 388. CDB රන්නය, රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන.
9: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
1: We can see it now.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see it.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can සියතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
4: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.700. මාධ්‍ය ශක්තිය සියත ටීවී සියත FM කිස් FM.
5: අවදානමට පෙර සූදානම් වෙමු. මේ දවස්වල වේගයෙන් පැතිරෙන මෙනින්ජයිටිස් රෝගයෙන් අපි කල්තියා ප්‍රවේසම් වෙමු. මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදනීය වීමක්. මේක වෛරස්, බැක්ටීරියා, සමහර වෙලාවට දෙලීර මගිනුත් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂාරි දඹරේරා.
6: මෙනින්ජයිටිස් නොහොත් මොළේ වුණ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරක් පාසා බෝ වෙන රෝගයක් හැටියට වාර්තා වෙන තත්ත්වයක්. වෛරස්, බැක්ටීරියා, සමහර දිලීර වර්ගවලිනුත් පුද්ගලයන් අතර පැතිරෙන්න පුළුවන්. මේ කාලයේදී රෝගීන් ප්‍රමාණය රසායනාගාර වාර්තාවලින් තහවුරු කරලා තියෙන විදිහට වෛරස් එකකින් බෝ වෙන මොළේ වුණ තත්ත්වයක්.
5: අවදානමට පෙර සූදානම් වෙමු. ඔබේ සෞඛ්‍ය ඔබේ වගකීමයි.
7: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව

0: අපේ ජීවිතේ වීරයා.
1: තාත්තගේ වීරත්වය කියන එක මං හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
2: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ.
4: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
4: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න
6: ලා මකලෝ සහ ලාවට

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a third.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can see a time.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි.
1: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මගී පරයන්තය ඉදිකිරීම යළි ඇරඹෙයි. ආර්ථික අර්බුදය හමුවේ නවතා දැමුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මගී පරයන්තය ඉදිකිරීම කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නියමා කිරීමට බලාපොරොත්තු වන බවයි. වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසුමාටා අකියෝ අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. වෙනිසුලාවේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැරීම් හා ත්‍රස්ත සංවිධානවලට මුදල් ලබා දුන් අරකුවා සංවිධානයේ ප්‍රධානියා වන ගුරේරෝ ෆ්ලොරස් මිය ගොස් තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අමෙරිකාව සහ වෙනිසුලානු හමුදාවේද සහයතිව අරකුවා කල්ලේ ප්‍රධානියා ඝාතනය කළ බවයි. ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් ලෙස මෙම සංවිධානය හඳුන්වනු ලබනවා. නිවේදනයක් නිකුත් කරමින් වෙනිසුලානු රජය පැවසුවේ මෙම කණ්ඩායමේ සමාජිකයන් 7000ක් පමණ දකුණු ඇමරිකාව සහ ඇමරිකාව පුරා විසිරී සිටින බවයි.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.3

0: දවල් එකයි විනාඩි 14යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
3: මතක තියාගන්න ගරු විපක්ෂනායකතුමා 27/2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
4: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
5: විදේශික වෙන්නේ නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
7: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
8: බය නැතුව මේ ආණ්ඩුවේ විශ්ලේෂණය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: Welcome to Bangkok, Thailand. Hi, I'm Shania, foreign campus.

0: ඉලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය busy. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකිං වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර් ජාලා.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියත
7: යක්ෂ පයිදවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
4: දැන්ම දනවගේ 9කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි. 98.2 98.4

0: Kolkata top story. ගංගා හතරක ජලමට්ටම් ඉහළට. පවතින වර්ෂාපතනය සමග ගංගා හතරක ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ගංගාවල මෙතෙක් ජල ගැලීම් අවදානමක් නොමැති බවයි. කළුගගේ ජලමට්ටම ඉහළ ගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ. මගුරුගඟේ ජලමට්ටම මගුර ප්‍රදේශයෙන් ඉහළ ගියා. කුඩාගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇත්තේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්. අත්තනගලුවේ ජලමට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගියා. දැන් විදෙස් පොතක්. විදෙස් බුද්ධිංශ සමග සබලතා පැවැත්වීමේ චෝදනා මත ඉරානය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ටෙහෙරාන් නගරවරදී ඉරාන බුද්ධිංශ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා. මේ අතර මැද පෙරදිග යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ පකිස්තානය සහ ඊජිප්තුව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දෙරටේ විදේශ මාත්‍යවරුන් අතරයි දුරකථන මාර්ගයෙන් සාකච්ඡාව පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: 98.2 98.4
3: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
4: We can see it there.

0: මුලේ වුණ. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිසරදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවයේ කෑම අරුචිය, වමනය, පුංචි දරුවෝදන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උණ, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගය ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පත් සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පත් අමතන්න 0.1122200. Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමගම
11: Retina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL Headlight Anti-Skid Braking System සහ Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 Head of Weather කාර්යා David Peters Motor Company Private Limited
12: Honor Samaga 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට Powerful 5G Phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
20: 98.2 98.3

0: ni kalpavati avalakshana novi oyat palata washi wenna finishing mahalak nam kalarath thamai
1: suba dawasa
2: aluth vela
1: pahasu vela
2: tagi pedi vela
1: anka 3 lagne ekai laksha 5 da electric bike ekada
2: kemathi ekak ape athe suba dawasa
3: dawasa subai sihina dinai suba dawasa jathika lotarai man
4: kuwada meka plane ekak kila sapaganna mewa thamai kanna tiyenne kanawa nan kapan නැතම් පැනපම් මුහුදට
5: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සිරිපොට් සමාජිකයන් සඳහා කගිල්ස් වෘත්තිවේදී මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි. වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි. පෑස් පියෝ ඇන් ජෙටල් සබන් මල්ටිපැක් ඉතිරිය රුපියල් 250යි. කගිල්ස් වෘත්තිරි.
7: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි ඉක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑනේ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් යන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 1217000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
10: මතකද ඒස් තියා බලාගෙන ආදරේ කියපු දවස?
11: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ලස්සන ගැන වැඩියම වද වෙන්න
10: ඕනේ නෑ.
9: දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරද්දි.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: 98.2 98.4

0: था टॉप स्टोरी।
1: ආයෝජන සඳහා සහාය ලබා දෙන බව ජනපති කියයි. රටේ ආර්ථික වර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපීමට රජය කැප වී සිටින බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ චයිනා හබ ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවර භාවයකට පැමිණැති බව ජනාධිපතිවරයා කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ එම ස්ථාවර භාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවයි. රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. දැන් තවත් දේශීය පොතක්. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට හෙට මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් උතුරු සහ උතුරු බැඳ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං අපේක්ෂා කරනවා. සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4

0: Falcão AT. Falcão AT.
1: කොමදදි හදත් වෙනද වගේම ඔන්න අපි ලෑස්ති පොඩි ගමනක් යන්න. මේ ගමන පොඩි ගමනකුත් නෙමේ, ලෝකෙවට යන සංචාරයක්. මේ ලෝකෙවටේ පටන් ගන්නයි හදන්නේ අදත් පුරුදු විදිහට ලෝකෙ පුරාම අපි එකතු කරගත්ත දේවල් ඔබ එක්ක බෙදා ගන්න. මේ දවස්වල ලංකාවේ අපිට නම් වැස්සෙන් කරදර. එහෙම නේද සකුණ?
2: සුබ සන්ධ්‍යාවක් නිශාන්. පහුගිය දවස් කිහිපේ නම් කොළඹට ටිකක් වැස්සා. සමහර විට ඔබේ ගෙවල් පැත්තටත් ඒ වැස්සේ ඒ විදිහටම තියෙන්නේ නැති. හැබැයි ඉතින් ඉස්සරහට අවදානමක් තියෙනවා. මේ දවස්වල වහිනවා වගේම ඉස්සරහට ලොකු පෑවිල්ලක් එනවා කියලා දැනටමත් කාලගුණාංශ අනතුරු අඟවලා තියෙන්නේ. ඒ ගැනත් ඔළුවේ තියාගෙන ජලය හැම පරිස්සමෙන් කළමනාකරණය කරන්න හිතාගත්තොත් හොඳයි. අදත් ලෝකෙ පුරා වෙච්ච කතා ගොඩක් ඔබට කියන්න අපි හොයාගෙන ඇවිත් තියෙනවා. නිශාන්, සාමාන්‍යයෙන් ගුවන් නියමුවෙකුට තියෙන්න ඕනනේ බලපත්‍රයක්. එතකොට තමයි ඔහුට ගුවන් යානයක් පදවගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක

0: අපි දැන් මේ කියන්න හදන්නේ සුරතල් සුනකයෝ ගැන නෙවෙයි. අපි කියන්න හදන්නේ රොබෝ සුනකයෝ ගැන. මේගොල්ලන් ගෙවල්වල ආරක්ෂාවට හදපු රොබෝ සුනකයෝ නෙමෙයි. මේගොල්ලන් හදලා තියෙන්නේ රටක ආරක්ෂාවට. මේ ගැන විස්තරත් අපි ඔබට කියනවා අද හවස 5ට කලින්.
1: යන්දරවුමක් විසනතු ලෝකෙ වටේ. මම නිෂා.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජොකොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. ඒ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රයින් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනයේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
9: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පහුගිය කාලේ පුරාම මේ දකුණු චීන මුහුදේ පිහිටලා තියෙන දූපත්වල ආරක්ෂක කටයුතු වලට තායිවානය දැන් අලුත් වැඩක් පටන් අරන් තියෙන්නේ. ඒගොල්ලෝ රොබෝ සුනකියෝ, එහෙම නැත්නම් මුර සුනකියෝ පාවිච්චි කරලා තියෙනවා මේ දූපත්වල ආරක්ෂාව සඳහා. පහුගිය දවසක එහෙම පාවිච්චි කරන්න පුළුවන් අතිනවීන රොබෝ මුර සුනකයන් 3 දෙනෙක් ප්‍රදර්ශනයට තායිවාන බලධාරීන් පියවර ගත්තා.
1: නිශාන්, තායිවානයයි චීනයයි අතර ගැටුමක් තියෙනවනේ. මොකද චීන කියන්නේ තායිවානය කියන්නේ තමන්ගේ රටේ භූමියක් කියලා. හැබැයි තායිවානය කියන්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් කියලා. ඒකෙන් හින්දා දෙගොල්ලොම දෙගොල්ලෝ ගැන ඉන්නේ හරි සැකෙක්. මේක නිසාම තායිවානය නිරන්තරයෙන්ම උත්සාහ කරනවා තමන්ගේ ආරක්ෂාව තවදුරටත් වැඩි දියුණු කරගන්න. එහෙම කරපු උත්සාහයක් තමයි මේක. දැන් මේ රොබෝ මුර සුනකයන් නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ ආරක්ෂාවේ අරමුණ වෙනුවේ. මේගොල්ලන්ව නිර්මාණය කරලා මේගොල්ලන්ව කළු පාටින් තමයි පේන්ට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ රොබෝ මුර සුනකයන්ට සවි කරලා තියෙනවා නිශාන් තුවක්කුවකුත්. මේක මැෂින් තුවක්කුවක් කියලා කිව්වොත් හරියටම නිවැරදි. ඒ විතරක් නෙමෙයි, මේ රොබෝ සුනකයන් තොරතුරු සෙවීම, සෝදිසි කිරීම, ඒ වගේම නිරීක්ෂණ කටයුතු සඳහා පාවිච්චි කරනවා. එතනින් එහාට සතුරෙක් ආවොත් සතුරට ප්‍රහාරෙල්ල කරන්නත් පුළුවන් මේ සුනකයන්ට. මොකද මං කිව්වනේ කලින්ම මේ සුනකයන්ට තුවක්කුත් සවි කරලා තියෙනවා කියලා. තායිවානයේ ඉතින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් තාක්ෂණයේ භාවිතා කරපු එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව.

0: මගේ අකාන උත්සාහන්න අහසින් වැටන එක දීවක්වත් මේ රෝබි කරන දිට යන්න නොදී ඒක ඔක්කොම පරාක්න සමුදට පුරුවන් ඕනේ කියලාද?
1: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
2: ශ්‍රී
3: ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
5: නෑනේ අරේ වා සින්දු සියත
8: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
9: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ අංචාතරේ
9: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4
7: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
10: Weekend Theater.

0: අපි පාරකට වාහනයක් දානවනං ඒ වාහනෙට ආදායම් බලපත්‍රයක් රක්ෂණයක් වගේම පදවන කෙනාට වලංගු රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ වලංගු රියදුරු බලපත්‍රයක් කියලා කියන්නේ? ඔයා මෝටරසයිකලයක් පදිනවා නම් මෝටරසයිකල් පදින්න පුළුවන් බවට ඔබේ රියදුරු බලපත්‍රයේ ඒ කාණ්ඩය ලකුණු කරලා තියෙන්න ඕනේ. ඔයා ට්‍රයල් ගිහිල්ලා අට ගහලා පාස් වෙන්න ඕනේ මෝටරසයිකලයක් පදින්න. එතකොට දැන් තියෙනවානේ මේ වාහන පදින්න මැනුවල් සහ ඔටෝ ලයිසන්. ඉස්සර නම් ඉතින් වාහන ලයිසන් කිව්වම ඔටෝද මැනුවල්ද කියලා නෑ. දැන් ඔටෝ පදින්න වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔටෝ විතරයි ඈ. ඔටෝ ලයිසන් එකෙන් මැනුවල් පදින්න බෑ. ඉතින් ඔය වගේ වාහන කාණ්ඩ අනුව දැන් ඇම්බියුලන්ස් පදිනවා නම් වෙනම විශේෂ බලපත්‍රයක් ගන්න. ඔන්න ඔය විදිහට වාහනෙන් වාහනයට වාහන කාණ්ඩෙන් කාණ්ඩෙට සැහැල්ලු වාහන, ද්විත්වකාර්ය වාහන, බර වාහන ඔහොම කියන කැටගරි වලට අනුපාතිකව ඔයා ගන්න ඕනේ ඔයාගේ ලයිසන් එක. එතකොට ඒ කාණ්ඩේ වාහනයක් පදවන්න ඒ ලයිසන් එක නැත්තම් ඔයා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදහවණේ කියන වර්ධයටතේ පොලිස් නිලධාරියෙක්ට පුළුවන් අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් තේරෙනවානේ වැඩේ. අපි මේ වැඩේ ගැන මෙහෙම කියන්න හේතුව පහුගිය දවසක වලංගු ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් නැතුව අවුරුදු 17ක් මගේ ගුවන් යානා පදවපු නියමුවෙක් ගැන ලෝකෙට තොරතුරු දැනගන්න ලැබුණා. හැබැයි මේ අවුරුදු 17 ඇතුළත ඔහුගෙන් ඇල්පෙනිත්තකවත් වරදක් මගීන්ටවත් ගුවන් සමාගමටවත් ගුවන් යානාවලටවත් වෙලා නැහැ. හැබැයි
1: මේ පුද්ගලයා අපිට මුණ ගැහෙන්නේ කැනඩාවේ. මෙයාගේ නම ජෙෆ්රි වෝල්. මෙයා 59 හැවිරිදි පුද්ගලෙක්. ප්‍රොජෙක්ට් ඉකරස් කියන නමින් ක්‍රියාත්මක වෙච්ච විශේෂ විමර්ශනයකින් පස්සේ තමයි මෙයා කරපු මේ වැඩේ ගැන අනාවරණය වෙන්නේ. මාස 4කට ආසන්න කාලයක් මේ විමර්ශනය ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දී අනාවරණය වෙලා තියෙනවා ජෙෆ්රි වෝල් කියන මේ ගුවන් නියමුව. 2009 අවුරුද්දේ ඉඳන් 2025 අවුරුද්ද දක්වා බෝයිං 767, ඒ වගේම බෝයිං 777, ඒ වගේම බෝයිං 787 වැනි ලොව දෙවැන්ත වාණිජ මගී ගුවන් යානා මෙහෙයවමින් ලක්ෂ සංඛ්‍යාත මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමේ, මෙයා මේ වැඩ කරපු කාලෙට වැටුප් විදිහට අරගෙන තියෙනවා කැනේඩියානු ඩොලර් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්. ඕක ඇමරිකා ඩොලර් වලින් කිව්වොත් ඇමරිකා ඩොලර් මිලියන 2කට ආසන්නයි. මෙයාට හැබැයි මේ දේවල් කරන්න තිබිලා තියෙන්නේ සාමාන්‍ය සහායක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරන්න පුළුවන් ගුවන් නියමු බලපත්‍රයක්. හැබැයි මෙයාට කැප්ටන් කෙනෙක් විදිහට, ඒ කියන්නේ ගුවන් යානයක ප්‍රධාන නියමුවෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් බලපත්‍රයක් තිබිලා නැහැ. හැබැයි එයා 2009 අවුරුද්දේදී ව්‍යාජ ලේඛන සකස් කරලා කැප්ටන් ධූරයකට උසස් වීමක් ලබාගෙන තියෙනවා. එතන ඉඳන් මෙයා මේ ව්‍යාජ බලපත්‍ර පෙන්නමින් ගුවන් සමාගම් සහ කැනඩා සිවිල් ගුවන් සේවා නිලධාරීන් රවට්ටලා තමයි මේ ගුවන් නියම වෘත්තියේ නිරත වෙලා තියෙන්නේ. දැන් මේ වංචාව අනාවරණය වුණාට පස්සේ මෙයාට නඩු පවරලා තියෙනවා. එයාව ලබන මාසේ 29 වෙනිදා කැනඩාවේ අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. එතනින් එහාට අධිකරණයේ තීන්දුව කරයි මොකද්ද

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා.
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නවා.
8: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය සියත ටීවී, සියත FM, කිස් FM.
11: ලස්සන ගැන වැඩිම වද වෙන්න
12: ඕනේ නෑ.
11: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
12: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
11: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්නේ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
14: 98.2 98.3

0: Siete.
1: Siete Top Story.
2: බන්ධනාගාර තදබදී හෙළට. බන්ධනාගාර තුල සිටින රැඳවියන් සංඛ්‍යාව 41,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සඳහන් කළේ පසුගිය 2019 වසර වන විට බන්ධනාගාර තුල රඳවා සිටි සංඛ්‍යාව 19,000ක් බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. බන්ධනාගාර තුල පවතින තදබදය අවම කිරීම සඳහා සැරසුම් කිහිපයක් ක්‍රියාත්මකයි. අතහැර දැමූ රජයේ ගොඩනැගිලි ලබා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. ඉරාන ජාතිකයන් අමරිකාව විශ්වාස නොකරන බව එරට අගවිනිසුරු ගොලාම් හොසේන් පවසනවා. ඔහු සඳහන් කළේ ඒ ඓතිහාසික කරුණු සහ සිදුවීම් වලින් පැනනගින බවයි. යුද්ධෙහිදී ඉරානය සතුරන්ට දැඩි බලපෑමෙල්ල කර ඇති බවයි ඔහු පැවසුවේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4
3: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
0: We can see that.

0: සමාජ මාධ්‍ය ගිණුමක් නැති කෙනෙක් කියලා කියන්නේ නිකන් පොඩි සමාජෙච්චර පිළිගැනීමක් නෑ වගේනේ. එහෙම හිතිච්ච අවස්ථා ඕන තරම් කෙනෙක්ට තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ස්වකැමැත්තෙන්ම සමාජ මාධ්‍යයට එන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සුත් ඕන තරම් ඔය අස්සේ ඉන්නවා. ඉතින් සමාජ මාධ්‍ය පාවිච්චි කරන එක හොඳවත් නරකවත් කියලා කියන්න කාටවත්ම බෑ. ඒකකින් එක එක්කෙනාගේ කැමැත්තනේ. හැබැයි වයසත් එක්ක මේ සමාජ මාධ්‍ය භාවිතය කෙනෙක්ගේ ජීවිතයට මොන විදිහකට බලපාන්න පුළුවන්ද කියන එක ගැන නම් ලෝකෙ පුරාම ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන කුඩා දරුවන්ට සිද්ධ වෙන්න ඕන නැති දේවල් ගොඩක් ලෝකෙ පුරාම වාර්තා වුණා. ඔන්න කැනඩාව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් ගේන්න යනවා.
1: මේගොල්ලන් මේ සඳහා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය අවුරුද්දේ අගභාගයේදී ඕස්ට්‍රේලියාව මේ තහනම ක්‍රියාත්මක කරා. ඒ වගේම නීතියක් තමයි මේ කැනඩාවෙත් ගේන්න හදන්නේ. හැබැයි මේ නීතියේ විශේෂතා තියෙනවා. ඒක තමයි මේ තාක්ෂණික සමාගම්, ඒ කියන්නේ සෝෂල් මීඩියා සමාගම් වලට මේ පනත් කෙටුම් පත මගින් යම් සහන ප්‍රදානය කරලා තියෙනවා. ඕකෙන් එකක් තමයි යම් සමාජ මාධ්‍ය ආයතනයක් බාලවයස්කරුවන්ට සිදුවන හානිය අවම කරන්න නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව සනාථ කරන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ට මේ තහනමෙන් මිදීමේ අවස්ථාව තියෙනවා. කැනඩා ආණ්ඩුව කියලා තියෙන්නේ බාලවයස්කරුවන් මේ යන හින්දා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මේ පනත් කිටුම් පත හඳුන්වා දුන්නා කියලා. නිශාන් දැන් ඔස්ට්‍රේලියාවේ මේක කළා. ඒ වගේම තමයි දැන් කැනඩාවේ හඳුන්වලා දෙනවා. තවත් යුරෝපා රටවල මේ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. අපි බලමු අපේ රජයේ මොන විදිහට මේකට ප්‍රතිචාර දක්වයිද කියලා. මොකද සමාජ මාධ්‍ය වලින් අද වෙනකොට අපේ රටේ දරුවන්ටත් බලපෑම් එල්ල වෙමින් තියෙනවා කියලා සමහර අවස්ථාවන් වලදී අහන්න දකින්න

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිදගන්න බැරි වෙන මගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනව ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩුවෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං

0: ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0871 327 777.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශය.
5: ආජන හිස පැලඳු කිරුලයි.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම
7: සම්පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: Anna, da su dukom tigena e disne.
1: Denen Anna. Sadita wasala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame, man tamai me sare wediyenma lakunu ganne.
1: Nene, man tamai wediyenma ganne.
4: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
1: Hariyata uttara dunnot rupiyal 5000 ku thammena. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Our rating agency BBB- stable outlook.

0: අපි ඉන්දියාවට ඇන්ද ශොපින් පාරක්. හැබැයි ඔයාට ඔන්න අලුත් සර්විස් එකක් ගන්න පුළුවන් ෆුඩ් සිටි එකට ගියොත්.
1: මේ අලුත් සර්විස් එක හඳුන්වලා දීලා තියෙන්නේ ඉන්දියාවේ අගනුවර වෙන දිල්ලි නගරේ කාර්ය බහුල වෙනද සැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් සඳහා. දැන් ඔබ කල්පනා කරයි මොකද්ද මේ වැඩේ කියලා. දැන් අර නිෂාන් වැඩසටහන පටන් ගන්නකොටම යාගේ අත්දැකීම කිව්වනේ. වයිෆ් එක්ක ෆුඩ් සිටි එකට ගියොත් එහෙම ඒ බඩු මළු උස්සගෙන යාමේ වගකීම යාට හම්බෙනවා කියලා. ඔබ ඉන්දියාවට ගියොත් ඔබට ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්. ඔබට කෙනෙක්ව හයර් කරන්න පුළුවන් මේ බඩු මළු ටික ඔසවගෙන යන්න. හැබැයි ඉතින් මේ සඳහා අය කිරීමක් කරනවා. තැඹිලිපාට ඇඳගත්ත බඩුමලු ඔසවාගෙන යනු ලැබේ කියලා බෝඩ් එකක් ගහපු සමාගමක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔබ එතෙන්ට ගියොත් ඔබට පුළුවන් ඉන්දියාවේ නම් තමන්ගේ බඩුමල්ල උස්සගෙන යන්න කෙනෙක්ව හය කරන්න. අපි බලමු ඒගොල්ලන්ට මේ සඳහා ගාස්තුවක් ගෙවන්නත් ඕනේ පාරිභෝගිකයා. ඒ ගැන විස්තර ටිකක් අපි හොයාගෙන ආවා.
0: දැන් මුල් විනාඩි 30 සඳහා ඔයාට රුපියල් 79ක් ලංකාවේ සල්ලි වලින් නෙමෙයි ඉන්දියානු රුපියල් 79ක්, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 280කට ආසන්න මුදලක් එයාට ගෙවන්න ඕනේ. පැයක් ඔයා යම් කෙනෙක්ව මේ වැඩේට යොදවා ගන්නවා නම් ඔබේ බඩු බාහිරාදිය රැගෙන යන්න ඔහුට ශ්‍රී ලංකා රුපියල් වලින් 525ක් ගෙවන්න ඕනේ. ඉන්දියානු රුපියල් වලින් නම් 149ක්. ඔන්න ඔය වගේ රේට් කාඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩේට ගොඩක්ම කැමැත්ත දක්වලා තියෙන ඉන්දියාවේ මධ්‍යම පාන්තිකයන්. දැන් සමහරු කියනවා මේ සර්විස් එක ශ්‍රමය සූරා කෑමක් කියලා. මොකද මේක කොලියට වැඩ කරනවා කියන කන්සෙප්ට් එක මේ තාක්ෂණයේ දියුණු ලෝකෙටත් අරන් යනවා වගේ වැඩක්. වේවි කියන එක ගැනත් සමහරුන්ගේ අදහසක් තියෙනවා. අපිටත් හැබැයි ඒ ගැන නම් කියන්න දෙයක් තියෙනවනේ නේද? මෙච්චර තාක්ෂණයේ දියුණු කාලෙක ඒ වගේ සේවාවක් සපයන්න කෙනෙක් යන එකයි වගේ සේවාවක් සපයන්න කෙනෙක්ව ගන්න එකයි අතරේ යම් කිසි ආකාරයක පොඩි දෙයක් තියෙනවා නේද? ඔබත් කල්පනා කරලා බලන්න.
2: ඉදෝ රුසිලා ජොලියදර්කල. යෝ රෞඩි බේබි.

0: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. එන්ජොයි සුදු පොල් තෙල් ඉතිරි රුපියල් 500යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 300යි. ඩෙල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි. කගෙල්ස් ෆුඩ්ස්
4: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහින වලටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
5: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017 කෝල්ලයක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
7: මතකද ඒ ඇස් තියා

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: අද හමු වෙමුද අපි, අද සැනසෙමුද අපි.
1: We can see it now.

0: පහුගිය දවසක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් උඩුගුවනේදී අකුණු සැරක් වැදිලා ආපහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියා. කිසිදු උපද්‍රවයක් නැතුව. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව තියෙන සුරක්ෂිතතා වාර්තා තවත් අලුත් වුණා මේ සිද්ධියත් එක්ක. ගුවනේදී ආරක්ෂාව කියලා කියන්නේ හරිම වැදගත් දෙයක්. මොකද ගුවන් මගින් වගේම ගුවන් භාණ්ඩ අරන් යද්දී හරි මිම්මට දශමෙට බර බැලන්ස් කරලා මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඔය සාමාන්‍ය ගුවන් යානානේ විශේෂ අයව අරගෙන යන ගුවන් යාන කොයි තරම් සූක්ෂම වෙන්න ඕනේද, ඒ වගේම කොයි තරම් ආරක්ෂාකාරී වෙන්න ඕනේද. ඒ අතරින් රුසියානු ජනාධිපතිවරයා ගමන් කරන ගුවන් යානේ ගොඩක් දේවල් බලන්න වෙයි නේද. බලමුකෝ ඒකේ මොනවද තියෙන්නේ කියලා. අපිට හිතුණාද ඒ ගැන ඔබත් එක්ක චුට්ටක් කතා කරන්න.
1: මේකේ තියෙන පහසුකම් සහ ආරක්ෂාව හින්දාම මේක හඳුන්වන්නේ පියාඹන ක්‍රෙම්ලිනිය කියන අන්වර්ථ නාමයෙන්. මේ ගුවන් යානයේ ඇතුළත හරියට සුඛෝපභෝගී මාලිගාවක් වගේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙනවලු රන් ආලේපිත නාන කාමර. ඒ වගේම සම්බලින් හදපු විශාල ආසන. ඒ වගේම විශාල නිදන කාමරයක් තියෙනවා මේ යානේ යනකොට රුසියානු ජනාධිපතිවරයාට විවේක ගන්න. ඒ වගේම ව්‍යායාම ශාලාවක්, ඒ වගේම රැස්වීම ශාලාවකුත් මේ ගුවන් යානයේ තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ විතරක් නෙමේ, විශේෂම දේ තමයි මේ ගුවන් යානයේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ රුසියාවේ ජනාධිපතිවරයාට ගුවන් යානයේ යන ගමන් උනත් රටේ ඕනෑම තැනක ඉන්න හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සමග සංනිවේදනය කරන්න පුළුවන්. ඒකට ඕන කරන අති නවීන සංනිවේදන පද්ධතියක් මේ ගුවන් යානයේ ස්ථාපිත කරලා තියෙනවා. හදිස්සි අවස්ථාවක න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න වුණොත් ඒ සඳහා අවශ්‍ය කරන විධාන දීමේ පහසුකම පවා මේ ගුවන් යානයේ තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔබ දන්නවද මේ ගුවන් යානේ වගේ තව ගුවන් යාන 3ක් හෝ 4ක් හැම විටම සූදානම් කරලා තියෙනවා. ඒ මොකද දන්නවද? අන්තිම මොහොත වෙනකන් රුසියා ජනාධිපතිවරයා යන්නේ මොන යානෙද කියලා හොයාගන්න බැරි වෙන්නේ. මේක ආරක්ෂක උපක්‍රමයක් විදිහට තමයි මේ විදිහට මේ නියුන් ගුවන් යාන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ ගුවන් යානේ පියාසර කරන වෙලාවට මේකට දැඩි ආරක්ෂාවක් ලබා දෙනවා. මේ ගුවන් යානයේ වෙත හදිස්සි හරි මිසයිල ප්‍රහාරයක් එල්ල වුණොත් ඒක කල්තියා හඳුරගන්න, ඒ වගේම තමයි ඒ මිසයිල ප්‍රහාරේ මග හරවන්න පුළුවන් පද්ධතියක්, මිසයිල අක්‍රිය කරන්න පුළුවන් ලේසර් තාක්ෂණින් සවිබල ගැන්වුණු විශේෂ පද්ධතියකුත් අඩංගු වෙනවා.
0: දැන් මේ ගුවන් යානයේ යනකොට මුර සංචාරයට ෆයිටර් ජෙට්සුත් රුසියානු ජනාධිපති යානේ වටේ ගමන් කරනවා. රුසියාවේ නිෂ්පාදනය කරලා තියෙන SU-30SM ඒ වගේම SU-35S වගේ ප්‍රහාරක ජෙට් යාන කිහිපයකුත් ඒ වටා වටාරක්ෂාව සපයමින් ගමන් කරලා. ඉතින් විශේෂ සංනිවේදන ආවරණයක් මේ යානේ ගමන් ගන්නා ගුවන් පතේ පුරා කිසිදු සතුරු රේඩාර් පද්ධතියකට ඒක අසු කරගන්න නොහැකි වන පරිදි ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා කියලත් ආරංචි වෙනවා. මේ යානේ තවත් තියෙන විශේෂත්වයක් තමයි මේකේ බඳ හරි හයියයි. මොකද සාමාන්‍ය ගුවන් යානාවක් වගේ නෙමෙයි, යම් විදියකින් පිපිරීමක් සිද්ධ වුණොත් ඒ ප්‍රහාරය දරා ගන්න පුළුවන් විදිහට විශේෂ ශක්තිමත් ද්‍රව්‍ය වලින් වගේම රේඩාර් වලට අසු වෙන ආලේප වලින් යුක්ත කරලා තියෙනවා මේ යානේ. මේක හරියට මිලිටරි බලකොටුවක් වගේ කියලා කට්ටිය කියනවා. එහෙමනම් ඉතින් අපිට අදට යන්න කාලේ හරි. ආය දවස් 7කින් සෙනසුරාදා හරියටම හවස 3 වෙද්දී අපි දෙන්න එනවා. හින් එන්න. මම නිශාන්.
1: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිලවිකාශය.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ලැබුණු දේ ගැන සතුටු වුණාට කමක් නැහැ. අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
6: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා. මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා. එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
5: ධර්මයෙන් සනසීම ලංකර ගන්න තරමට ජීවිතේ වෙනසීම ඈඩ් කර ගන්න පුළුවන්.
6: බාහිරින් ආරක්ෂාවෙන්ද වහලයක් සකස් කර ගන්නවාට වඩා වටිනාකමක් තියෙනවා පින්වන්නේ. එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
5: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
7: සියත බණ මඩුව.
5: මෙවර දේශකයාණෝ පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
7: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
8: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
7: හැබැයි තාත්තා කලේ අපිට විතරක්ම නෙමෙයි.
8: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝලේ ස්කෝලේ බේරගන්නේ.
7: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
8: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුන ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
7: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
5: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
9: ලස්සන ගැන වැඩියම වද වෙන්න
10: ඕනේ.
9: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්ද
11: තාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: 98.1 98.7

0: किया था टॉप स्टोरी।
1: ඉදිරි පැති සහය තුළ පළාත්තුනකට වැසි. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලට ඉදිරි පැති සහය තුළ මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලිය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40-50 අතර සුළං අපේක්ෂා කරනවා. සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 30-40 අතර තද සුළං ඇතිවී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ඉදිරිපැය 24 තුළ ඇමරිකාව සහ ඉරානය අතර ගිවිසුම අවසන් කිරීම අපේක්ෂා කරන බව පකිස්තානය පවසනවා. එරට අග්‍රමාත්‍ය ශිබා ෂෙරීෆ් සඳහන් කළේ සම ගිවිසුම සඳහා විද්‍යුත් ක්‍රමවේදයට අත්සන් යෙදීම කඩිනමින් සිදුවනු ඇති බවයි. ඉන්පසු තාක්ෂණික සාකච්ඡා පැවැත්වෙන බවද පකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.7

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන්ට් ගත්තොත් බැක්ටීරියල් ආසාදනං ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනං ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතා සමඟ ඔළුව කැක්කුමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්. මේ රෝග සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
4: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50% සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීම දානමක් තියෙන මේ තත්ත්වයට.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකාශක.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා.

0: එකට හරියන්නේ තායිලන්තේ. මොකදේකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නෙති.
3: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරස් තමයි.
1: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844497 කොන්දේසි සහිතයි.
2: දොරකුළු ඇරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
1: සින්දු සියත.
7: ගියක් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
1: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.7

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාහිතකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ලැබුණු දේ ගැන සතුටු වුණාට කමක් නැහැ. අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
3: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා. මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා. එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
2: ධර්මයෙන් සනසීම ලංකර ගන්න තරමට ජීවිතේ වෙනසීම ඈඩ් කරගන්න පුළුවන්.
3: බාහිරින් ආරක්ෂාවෙන්ද වහලයක් සකස් කරගන්නවාට වඩා වටිනාකමක් තියෙන අපින්නන්නේ එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව
2: මෙවර දේශකයානෝ පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? එල්බී ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අපේ ජීවිතේ වීරයා.
8: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
8: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට මේ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වෙන් පිරි කතාවක්.
4: මේ සංගීතවේදී ලතීක ජයවර්ධන.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ආයෝජන සඳහා පහසුකම් සපයන බව ජනපති කියයි. ඉන්ධන සහනාධාරය මෙම මාසේ අවසන් වන බවට අනාවරණයක්. මහින්ද යලි බලය ඉල්ලයි. තවත් අවස්ථාවක් ලබා නොදෙන්න අගරදුගුරුතුමන්ගෙන් ප්‍රකාශයක්. ඉරාන ඇමරිකා කිවිසුම පැය 24ක් තුල.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: කල්වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. බෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
5: ගිය මාසය තුළ වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50%ක සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුළ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ දානමක් තියෙන මේ තත්ත්වයත් එක්ක
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: සුබ දවස.
9: අලුත් වෙලා.
6: පහසු වෙලා.
9: තැන්කි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing. විශ්වාසයේ ප්‍රමුඛයා.
12: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
13: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කලින්ම ඩිරෙක්ට් ගහ

ගමන් ස්ටාට් සෙල් ස්ටාට්න දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 කිලෝමීටර 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.1 1 2 7000ට කෝල් එකක් ගහන්නකෝ ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආයෝජන සඳහා පහසුකම් සපයන බව ජනපති කියයි. ඉන්ධන සහනාධාරය මෙම මාසේ අවසන් වන බවට අනාවරණයක්. මහින්ද යලි බලය ඉල්ලයි. තවත් අවස්ථාවක් ලබා නොදෙන්න අගරදගුරුතුමන්ගෙන් ප්‍රකාශයක්. ඉරාන් ඇමරිකා කිවිසුම පැය 24ක් තුල.
0: දේශීය සියත. Local news on සියත.
1: ඉදිරි පැය 24 තුල ඇමරිකාව සහ ඉරානය අතර කිවිසුම අවසන් කිරීමට අපේක්ෂා කරන බව පකිස්තානය පවසනවා. එරට අගමාත්‍ය ශිබා ශරීෆ් සඳහන් කළේ සාම ගිවිසුම සඳහා විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ අත්සන් යෙදීම කඩිනමින් සිදුවනු ඇති බවයි. ඉන් පසු තාක්ෂණික සාකච්ඡා පැවැත්වෙන බවද පකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කළා. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග දින කිහිපයකින් ගිවිසුමක් අත්සන් කළ හැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඊයේ අලුයමයි. සාමය වෙනුවෙන් ඉරානය සමග පැවති සාකච්ඡා තීරණාත්මක අදීරක පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා පැවසුවේ. ඒ හේතුවෙන් සැලසුම් කළ පරිදි ඉරානයට ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර මැද පෙරදිග යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ පකිස්තානය සහ ඊජිප්තුව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දෙරටේ විදේශ මාත්‍යවරුන් විසින් දුරකථන මාර්ගයෙන් සාකච්ඡාව පවත්වා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරාන ජාතිකයන් ඇමරිකාව විශ්වාස නොකරන බව එරට අගවිනිසුරු ගොලාම් හොසේන් පවසනවා. ඔහු සඳහන් කළේ එය ඓතිහාසික කරුණු සහ සිදුවීම් වලින් පැනනගින බවයි. යුද්ධයේදී ඉරානය සතුරන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර විදෙස් බුද්ධිංශ සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඉරානය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ටෙහෙරාන් නගරවරදී ඉරාන බුද්ධිංශ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. රටේ ආර්ථික වර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ චයින හාබ ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා මත රජය ප්‍රතිපත්තිමේ ස්ථාවර භාවයකට පැමිණ ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ එම ස්ථාවර භාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවයි. රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ. එල්නිනෝ තත්ත්වය හමුවේ ඛේදවාචක නිර්මාණය විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
2: වන ජීවී සංරක්ෂණ ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවය තිබෙත් අද එවන් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අද අපේ රටේ තිබෙන්නේ ඒ වෙලාවන් වලට නිර්මාණය වෙන ඛේදවාචකයන් හමුවේ තාවකාලික පැලැස්සර හැටියට නිර්මාණය වෙන පාරිසරික වනජීවී සංරක්ෂණ ප්‍රතිපත්තිය. අද බොහෝ දෙනා කතා කරනවා එල් නීනෝ ලා නීනා කියන බොහොම අන්තවාදී දේශගුණික කාලගුණික විපර්යාසයන් තුළ රටට මුහුණ දෙන්න තිබෙන ඒ මහා භයංකාර අභියෝග. එක පැත්තකින් කෘෂිකර්මාන්තය කඩා වැටිලා, ජීවනෝපායන් කඩා වැටිලා, ජල හිඟතාවය තුළ පුනර්ජනනීය විදුලි බලශක්තිය අවම වෙලා ඛේදවාචකෙන් රසක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සේ තිබෙනවා.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර සිටිනවා. ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නේ. ජනතාවගේ ප්‍රතිම මයිදන්නේ එදා වේල කන්න පුළුවන් සත්‍යයක් තියනවා කියලා ඉන්න ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
1: එම උත්සවයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ සුරේෂ් සලේ වරදක් සිදු කළ බවයි.
4: සලේ අතින් පොඩි වැරද්දක් වුණා. මොකද්ද වැරද්ද? සලේ ගිය මැතිවරණේ JVP වේදිකාවට නැග්ගා නම් අද ආරස්තක ලේකම් සලේ. අන්න ඒකයි සලේ කරපු වැරද්ද. ඒක හරියට කරා කවුද? සානි අබේසේකරයි රවි සෙනවිරත්. සානි අබේසේකරයි රවි සෙනවිරත් නයි කියන්නේ රනිල් වික්‍රමසිංහ ගාව ගියා යහපාල ආණ්ඩුවේ හිටපු දෙන්නේ. ආනන්ද විජේපාලත් ඒ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ උපදේශක කමිටුවේ හිටපු කෙනෙක්. තුන්දෙනා තමයි ගිය සැරේ යහපාලන කාලේ ෆයිල් හදලා ඇතුළට දැම්මේ. මේ සැරේ රවි සෙනවිරත්නයි සානි අබේක්ෂේකරයි කල්පනා කර අපි මේ සැරේ කාගාවට දෙන්නේ කියලා. ගියේ සජිත් ගාව. සජිත් ගාවට යනකොට උතන හිටියා ජාතික ජනබලවේගය අලුතෙන් ආවේ. අන්න එතුමා කිව්වා සජිත්ට ගන්න එපා මුන් දෙන්න කියලා. සජිත් යන්න තැනක් නැහැ. දෙන්න ගියා අපේ කාදිනල්තුමා ගාවට. කාදිනල්තුමා තමයි මේ දෙන්න බාර දුන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා. කාදිනල්තුමා කියන විදිහට තමයි සානි අබේක්ෂේකරයි රවි සෙනවිරත්නයි ඔය සියලු දෙනා වැඩ කරන්නේ.
1: මේ එම උත්සවයේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාථන්.
5: සමහර කියනවා තමන්ගේ සල්ලි වලින් හදනවා කියලා. තමන්ගේ කොහෙද යන්නේ සල්ලි? මම ටිල්වින් සිල්ලාගෙන් ගත්තේ. අපි ඥාතිනේ මේ යුගේ වල. අපි නේ දුන්නේ. අපි කොටි ඩයස්පෝරා නේ දුන්නේ මේ සල්ලි. තමන්ගේ සල්ලි ඔය තියෙන. රල්ලක් රල්ලක් රල්ලක් කියලා රල්ලක් ගාලා දැන් සල්ලි ඉවරයි. හැබැයි අපි ආයෙ දෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ කියනවා සුරේෂ් සල්ලි අරන් දැම්මා, ඔක්කොම අරන් දැම්මා කියලා. හැබැයි කොටි ඩයස්පෝරා ඒකින් සතුටු වෙන්නේ නැහැ. මේ වගේ නායකෝ අරන් දාන්න කියලා තමයි කොටි ඩයස්පෝරා සල්ලි දෙන්නේ. ඒකේ පොඩි කොන්දක් තියන්න ඕන.
1: මීළඟ ජනාධිපතිවරයා ජනතාව තීරණය කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.
6: ඊළඟ හැදෙන ජනාධිපතිවරයා ඊළඟ හැදෙන ආණ්ඩුව හැදෙනකොට අවශ්‍ය කරන පසුබිම හදන එක. ඒක අපි වෙලාවට තීන්දුව කරමු. කවුද සුදුසුක කියලා රටෙන් කියයි. මේ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා සුදුසුක කියලා රටෙන් කිව්වේ. නේද සර්? අපිට ඉස්සෙල්ලා රට යන්නේ කිව්වේ. අපි ඒ හින්දානේ අර සුගද්දාසකට ගෙනල්ලා රැස්වීම තියලා එදානේ සර් කිව්වේ හෙට ඔයගොල්ලෝ ඉල්ලනවනේ මම දෙනවා කියලා. අන්න ඒ වගේ අවශ්‍ය මිනිහව ඉල්ලයි. ඒ ඉල්ලනකොට අපි හැදෙමු. දේශපාලනේ නොදන්න ලදරුව සමහරලාට වෙන් වෙන්න හිතයි.
1: ආණ්ඩුවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
7: වැළපෙන අයට වැළපෙන්න පුළුවන්, අඬන අයට අඬන්න පුළුවන්, ඊටත් වඩා පිස්සු වැඩ කරන වීරවංශලා වගේ ඉන්න අයට පිස්සු කෙලින්නත් පුළුවන්. හැබැයි ජාතික ජනබලවේගය මොන බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
1: රැඳවුම් බහරේ පසුවන හිටපු බුද්ධිහංශ ප්‍රධානී සුරේ සලේ සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකා කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාකින් ඉල්ලා සිටිනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් සලහ පෙරුම, ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත් ඇතුළු පිරිසක් ලිපි යොමු කළා. ඔවුන් සඳහන් කළේ නීතියේ සමානාත්මතාව සුරේ සලේ වෙත ලබා දීම තහවුරු කරන ලෙසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව සුරේ සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වවලට තවත් අවස්ථාවක් ලබා දීමෙන් වැළකිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා. අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේ කොළඹ කොච්චිකඩිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක්වෙමින්.
8: පුරවැසියන්ගේ ලේන් තෙත් කරගත් මේ මිනිමරුවන්ට දූෂිතයින්ට තවත් එකවරක් ඔවුන්ගේ ඩෑත්වල තැවරී ඇති ඉල්ලය සෝදාගෙන සුද්ධවන්තයන්ෙන් සමාජයේ ඉදිරියේ පෙනී සිටින්නට අප ඉඩ නොදී යුතුය. පාස්සු ප්‍රහාරය පිළිබඳ සත්‍යය යට ගසන්නට කිසිසේ අප ඉඩ නොදී යුතුය.
1: ඉන්ධන මිල සහනාධාරය මෙම මාසයෙන් අවසන් වීමට නියමිත බව නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා නිලධාරීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලි සැපයුමට අදාළ සමාගම් කාරක සභාව හමුවට කැඳවා තිබුණා. ඉන්ධන මිල සහනාධාරය පිළිබඳ කාරක සභාව හමුවේදී ප්‍රශ්න කෙරුණා.
9: ඒ කියන්නේ ජූනි මාසෙ ඉවරනකම් සබ්සිඩි එක නැහනේ.
10: ජූනි මාසෙන් පස්සේ සබ්සිඩි නැහැ.
9: ඒ කියන්නේ ජූනි මාසෙ ඉවරනකම් ඔය කට්ටියට සබ්සිඩි එක දෙන්න බෑනේ. ඔය යන විදියට.
10: Total package එක 100 billion 100
9: billion. ඒක නෙවෙයිනේ මං අහන්නේ 57 billion ගන්න මේ අහන්නේ.
10: ඔව් 50 එක තමයි. ඒකෙන්
9: දැනට 40ක් ඉවරයිනේ. 38ක් කියමුකෝ.
10: මේ trend එක ගියොත් ජූනි මාසේ අන්තිමට ඉවරයි.
9: ජූනි මාසෙ කරනවා ඉවරයි.
10: ජූලයි මාසෙ ටිකක් ඉතුරු
9: වෙයි. ජූලයි මාසෙ ඉතුරු වෙන්නේ කොහෙද? ඊට පස්සේ ජූලයි තියෙනවා, ඕගස්ට් තියෙනවා, සෙප්තැම්බර් තියෙනවා. එතකොට මේ මාස තුනට කාටවත් සබ්සිඩි එකක් ලැබෙන්නේ නැද්ද?
10: සර් සැප්තැම්බර් කියලා දාලා ලියලා නැහැ. ඒ කියන්නේ 100 බිලියන් මැක්ස් වියදම් කිරීම තමයි සැප්තැම්බර් තියෙන්නේ. ඊට වඩා ඉස්සෙල්ලා ඉවරුනොත් ඉතින් 100 බිලියන් වලට අදාළ එක ඉවරයි.
9: හරි, එතකොට මොකද වෙන්නේ පෙට්‍රෝ බිලට?
10: මේ මාසේ අන්තිමට තමයි ඒක
9: නෑ. ඔබතුමා මට කියන්න ගාවර්න්මන්ට් එකට තීරණයක් ගන්න පුළුවන් ද ආයෙත් සබ්සිඩයිස් කරන්න?
10: සමාවෙත්තමා දැනට තියෙන්නේ 100 ඇතුලේ විතරයි. 100 ඇතුලේ 60ක් තියෙනවා.
9: ඔතුමා ආන්දවාගේ ඉස්සෙල්ලා යනවා. එතකොට CB එකේ ප්‍රොඩක්ෂන් කෝස්ට් එක වැඩි වෙනවා ජූනි වලින් පස්සේ. ඩීසල් පාවිච්චි කරොත්.
11: ප්‍රයිසස් ටිකටම සැප්තැම්බර් නැකන් තියයි කියන.
9: එහෙම වෙන්න බෑනේ. කවුද ඔබතුමාට එහෙම කතාවක් කිව්වේ?
11: අපිට ඊට වඩා වෙනස් දෙයක් කියලා නෑ මේ වෙනකොට.
9: මොනවා?
12: ක්‍රූඩ් වල ප්‍රයිස් එකේ වැඩිවීම ඉම්පැක්ට් වෙන්න පුළුවන් ජූලයි වල.
1: එල්නිනෝ තත්ත්වය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද එහිදී ප්‍රශ්න කෙරුණා.
13: මීට්‍රොජිකල් ඩිපාර්ට්මන්ට් එක කියනවා ජූලයි ඔගස්ට් වෙරි ඩ්‍රයි. හැබැයි සෙප්තැම්බර් ටු ඩිසෙම්බර් මේ එල්නිනෝ ඉම්පැක්ට් එක තියෙන්නේ වෙරි වෙට් පැත්තට, වහින පැත්තට කියන එක. එතකොට අපිට මේන්ලි ෆෝකස් කරන්න ඕනේ ජූලයි ඇන් ඔගස්ට් මන්ත්ස් දෙක. එතකොට අපි ඒකට ප්ලෑන් කරලා තියෙනවා අපේ ඔක්කොම පවර් ප්ලාන්ට්ස්, තර්මල් පවර් ප්ලාන්ට්ස් උත් අවේලබල්. අපිට අද හයිඩ්‍රෝ ස්ටෝරේජ් එකක් තියෙනවා අරවුන්ඩ් 626 ගිගාවොට් අවර්ස්. මේක බිල්ඩ් අප් වෙයි කියලා අපි හිතනවා අරවුන්ඩ් 700 ගිගාවොට් අවර්ස් වලට. මේකේ තියෙන මේන් ඉම්පැක්ට් එක එනේ කේදී අපි හයිඩ්‍රෝ වෝටර් මැනේජ්මන්ට් සෙක්‍රටරියට් එකත් එක්කත් මැනේජ් කළා. අපේ තර්මල් ප්ලාන්ට්ස් එක්ක අපි කොහොම හරි මැනේජ් කරනවා ඕගස්ට් අන්තිම වෙනකන් ක්‍රිටිකල්ම සිටුේෂන් එක. සෙප්තැම්බර් ටු ඔක්ටෝබර් නොවෙම්බර් ඩිසෙම්බර් අපි එක්ස්පෙක්ට් කරනවා එල්නිනෝ එකේ ඉම්පැක්ට් එක තියෙන්නේ වෙරි වෙට් පැක්.
9: ඔක ප්ලෑන් කරගන්න මොකද යල කන්නටත් වතුරත් ඕනේනේ.
13: මොකද අපි හිතාගෙන ඉන්නේ මිනිමම් වෝටර් එක යූස් කරගෙන යන්න.
1: එල්නිනෝ තත්වයට පෙර සූදානමක් ලෙස වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජාතික ගොවිජන එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටිනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය සහන ලබා දිය යුතු බවයි.
14: වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරන්න ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය සහන ටික දෙන්න. සහන කියන්නේ මහ ලොකු සහන නෙමෙයි, අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න. ඒ වගේම තමයි කුෂික වී වගා වැතුළු සමස්ත ආහාර සුරක්ෂිතතාවය රකින්න ඒවට ඒ අවශ්‍ය කටයුතු සකස් කරන එක තමයි කියන්නේ. අපි නැවත නැවතත් කියන්නේ එල්නිනෝ එක වෙස් වලාගත් ආශිර්වාදයක් අපිට කරගන්න පුළුවන්. හැබැයි අවදානමට පෙර සූදානම විදියට, ජාතියක් විදියට, රටක් විදියට අපි මූණ දෙන්න ඕනේ.
1: එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පූර්ව සූදානමක් ඇතිවිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ජී.ජී.වී. ශාමලී සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් මේ වන විටත් තීරණ කිහිපයක් ගෙන ඇති බවයි.
15: පවතින යලකන්නේදී බොහෝ වී වගාවන්වල ජූලි මාසයේ මැද වෙනකොට අස්වරු නෙලන ආරම්භ වෙනවා. ජූලි මාසයේ අවසන් වෙනකොට 90%ක පමණ අස්වරු නෙලලා ඉවර වෙනවා. බලාපොරොත්තු වෙනවා වී වගාව සඳහා ලොකු බලපෑමක් මේ තත්ත්වයේ උඩ ඇති වෙන එකක් නැති වෙයි කියලා. අතිරේක ආහාර භෝග සහ එළවලු වගාවන්වලදී අරපිරිමැස්පෙන් ජලය පාවිච්චි කිරීම කියන එක ඉතාම වැදගත්. වැඩි දියුණු කර ජල සම්පාදන ක්‍රමවලට යොමු වෙන්න ඕන. මහ කන්නේ ආරම්භ කරනකොට පුළුවන් තරම් ලැබෙන අන්තර්මෝසම් වර්ෂාවෙන්ම බිම් සකස් කිරීම ආරම්භ කරොත් අපිට ජලය එතනින් ඉතිරි කරගන්න පුළුවන්. වාරි මාර්ග පද්ධතිවල තිබුණු පිළිසකර කිරීම සිදු කරලා පුළුවන් තරම් අන්තර් මෝසම් වැස්සෙන් ලැබෙන වර්ෂාව ඇලවේලි වලට අපිට එකතු වෙන විදිහට අපි සැලසුම් සකස් කරගන්න ඕන. අඩු අයස් වී ප්‍රභේද වලට යන්න ඕන. ගෙවත්තේ යම් කිසි දෙයක් අපිට වගා කරගෙන අපේ පරිභෝජනයට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න ඉතාමත් වැදගත් වෙනවා.
1: ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්නිනෝ තත්වය මේ වන විට ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ. අමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුද මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති බවයි. එය එල්නිනෝ තත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ එල්නිනෝ තත්වයකදී ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික අභියෝගය ජල හිඟය බවයි.
16: ශ්‍රී ලංකාව විදිහට අපට බලපාන්නේ අපේ නිතතික මෞසමේ වැස්ස අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට මැයි මාසේ වැස්ස ලැබුණා. ජූනි මාසෙත් අපි එතන සාමාන්‍ය ප්‍රමාණයේ වැස්ස ලැබෙවි කියලා. ඊට පස්සේ ජූලි අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වෙනවා. එල්නිනෝ තත්ත්වයක් ආවම ලබන යලකන්නේ, ඒ කියන්නේ මාර්තු අප්‍රේල් ලබන අවුරුද්දේ ඒත් වැස්ස අඩු වෙනවා. එතකොට අපිට ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. කොහොම කළත් අපිට ඉදිරියේදී ජල කළමනාකරණයක් කරගන්න වෙනවා.
0: ක්‍රීඩා සියත
1: FIFA ලෝක කුසලානයට සහභාගී වී සිටින එංගලන්ත පාපන්දු කණ්ඩායමට අයත් පාවහන් සහ ක්‍රීඩා භාණ්ඩ සොරකම් කර තිබෙනවා. මේ හේතුවෙන් ක්‍රීඩකයන්ට පැළදීමට පාවහන් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එංගලන්ත කණ්ඩායමට පුහුණුවීම් සඳහා ඉතිරිව ඇත්තේ එක් පාපන්දුවක් පමණයි. කණ්ඩායමට අවශ්‍ය පාවහන් සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින්නේ එරට පාපන්දු සංගමය විසින්. සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. යළි සිරස්තල. ආයෝජන සඳහා පහසුකම් සපයන බව ජනපති කියයි. ඉන්ධන සහනාධාරය මෙම මාසේ අවසන් වන බවට අනාවරණයක්. මහින්ද යළි බලය ඉල්ලයි. තවත් අවස්ථාවක් ලබා නොදෙන්න අගරදුගුරුතුමන්ගෙන් ප්‍රකාශයක්. ඉරාන අමෙරිකා ගිවිසුම පැය 24ක් තුල. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%. සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: මේ පාර ෆිෆා වර්ල්ඩ් කප් එක වෙනුවෙන් ඕගනයිස් කළා තිබ්බ කවුන්ඩවුන් කන්සර්ට් සීරීස් එක පහුගියදා තිබ්බා.
2: මේක ස්පෙෂල් වෙන්නේ වර්ල්ඩ් කප් එක හොස්ට් කරන රටවල් තුනම, ඒ කියන්නේ USA, Canada, Mexico එකට කනෙක්ට් කරලා ග්ලෝබල් මියුසික් සෙලිබ්‍රේෂන් එකක් තමයි එයාලා ඕගනයිස් කළා තිබ්බේ.
1: ලොස් ඇන්ජලස් වල තිබ්බ කොන්සර්ට් එකට ඒවා මැක්ස්, ඩවිඩෝ වගේ අය, කැනඩ වල තිබ්බ කොන්සර්ට් එකට බ්‍රයන් ඇඩම්ස්, නෝරා ෆතේහි වගේ ආටිස්ට්ලත් ඇවිත් තිබුණා.
2: මේ කොන්සර්ට් සීරීස් එක ඕගනයිස් කළ තිබ්බේ රෙකෝඩින් අකඩමියකයි ෆිෆා එකයි එකතු වෙලා. මේ පාර වර්ල්ඩ් කප් එක වෙනුවෙන් සිංදු 18ක් තියෙන ඔෆිෂියල් මියුසික් ඇල්බම් එකකුත් රිලීස් කළ තිබ්බා.
1: ඒ වගේම තමයි ෆිෆා ඕපනින් සෙරමොනි එකේදී ෂකීරාගේ නෙක්ස් ලෙවල් පර්ෆෝමන්ස් එකකුත් ෆෑන්ස්ලාට බලන්න පුළුවන් වුණා.
0: Talk of the Town.
3: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ලැබුණු දේ ගැන සතුටුනාට කමක් නෑ, අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
1: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා, මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා, එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
0: ධර්මයෙන් සනසීම ලං කරගන්න තරමට ජීවිතේ වෙනසීම ඈත් කරගන්න පුළුවන්.
1: බාහිරින් ආරක්ෂා වෙන්න වහලයක් සකස් කරගන්නවාට වඩා වටිනාකමක් තියෙනවා පින්නන්නේ. එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
0: සංසාර ගමනෙන් එතර වෙන්න, නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
4: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
5: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.7.76.700 වට්ස්ඇප් කරන්න.
7: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.9797 කුන්දේසි සහිතයි.
8: ලස්සන ගැන වැඩිම වද වෙන්න
9: ඕනේ
8: නෑ. ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න තියෙන්නේ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: 98.2 FM 98.4.

back-to-back love songs. මං කවම දාකවත් විශේෂ දවස් මතක තියාගන්න පුළුවන් වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඔයාට හැම දවසක්ම විනාඩියක්ම මතකයි.

යාගේ දකින ආදරණීයම තේම කත්ද කියලා. මට මොනදේ අමතක වුණත් පොඩ්ඩක් රවල මන්දිහා බලන වැරෙන්න එක වචනයක්වත් නොකියන එක. මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තව කෙනෙක්ව 100%ක් තේරුම් ගන්න බෑ. ඒත් ඔයා ඔයාට පුළුවන් තරම් මාව තේරුම් අරන් ඉන්නවා කියලා මට දැනෙනවා. දන්නවද ආදරවන්තයෙක්ට මේ ලෝකෙ ලැබෙන්න පුළුවන් වටිනම දේවල් වලින් එකක් තමයි ඔයා වගේ තමන්ව උපරිමෙන් තේරුම් ගත්ත ආදර

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 492 492 3 27 77.

0: بنن عنا ساتيه توصل حواس الدكتة
1: سيرتر hot and spicy with sudu kochi
0: ගොඩක් කදරේ
2: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
3: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19% කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
9: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟක

back-to-back love songs with Nilupol. Back-to-back love songs. දවසක වෙන් වෙන් වුණත් පුළුවන් කියලා දැනගෙන ළඟින් ඉන්න කියන්නේ ඇයි? අපි හැම වෙලේම දුකටපත් වෙන දෙයක් මතක් කර කර ඉන්නේ ඇයි? දවසක් ඔයා මගෙන් මෙහෙම ඇහුවා.

හිතන්න. අනාගතයේදී වෙන්න පුළුවන් කියලා හිතලා වෙනවීමක් ගැනම මතක් කරන්න කියලා මං කියන්නේ නැහැ. අපි හැම වෙලෙම හිතන්න ඕන අපි ආදරෙන් ඉන්න මේ මොහොත ගැන, මේ මොහොත විඳින්නේ කොහොමද කියන එක ගැන. ඒ අතරෙදිම තමයි අපි හිතන්න ඕන මේ මොහොතේ සිද්ධ වෙන ඕනම දෙයක් වෙනස් වෙන්නත් පුළුවන් කියලා. එහෙම පුරුදු වුණාම හිතරිදීම් වෙනවා ඩොයි. මොන විදියකින් හරි හිතරිදුණත් ඒක පාලනය කරගන්න හරිම ලේසි. ඉතින් බැඳීමක බැඳෙනවා නම් ඒක බිඳෙන්නත් පුළුවන් කියලා දැනගෙන ඉන්න. එහෙම නැතුව ඒක ගැනම හිතන්න එපා. සනම්

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බදන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM බ්‍රෙක්ෆස් ඩ්‍රයි අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: මේ දෙකක් දාගෙන එන්නද?
5: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑනේ අරේ වා සින්දු සියත එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: back-to-back love songs.
1: මං කොහොමද හිනා වෙලා ඔයාගෙන් ඈතට යන්නේ? කඳුළු පිරුණ ඇස්වලින් ඔයා මට කිව්වේ එහෙම.

තැනෙක්ක මන්න දන්නව නෙවේ. දෙන්නට දෙන්නව තැනෙන දෙන්නෙක්ට සමුගැනීමක් ගැන හිතන්න වෙන එක ලෙසි නෑ කියලා. ඔයාගේ හිතේ දුක අඩු වෙනකන් මම එක්ක ඉන්නම්. දවස් ගානක් වුණත් ඔය කඳුළු පියදාන්නම්. ඔයාට ඇත්තටම පුංචි හිනාවක් හරි මූණට ආපු වෙලාවට අපි දෙපැත්තකට වෙමු. මොකද දන්නවද, සමහර විට මේ අපි හම්බෙන අන්තිම පාර වුණොත් අපි දෙන්නටම සැනසීමක් නැති වෙයි. අපිට හරියට සමුගන්නවත් බැරි වුණා කියලා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලි කෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිලවිකාශක.
4: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ නැහැ.
4: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
4: නැහැ. වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරද්දි
6: තියෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
8: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000

0: back to back love songs with Nilupal. With Nilupal. Back to back love songs.
1: ඔයම් පුරුදු වෙලා හිටියා හැමදාම වගේ. මගේ උර හිසට ඔලුව තියා පොඩි වෙලාවක් ඉන්න. මං පුරුදු වෙලා හිටියා එක වචනයක්වත් කතා නොකර ඔයාට නිදහසේ ඉන්න වෙලාව දෙන්න.
2: ච

වැඩියෙන් මාස අපි දෙන්න වචනයක්වත් කතාන කර ඉන්න ඒ තප්පරවලට. මොකද ඒ වෙලාවට මට මතක් වෙන්නේ ඔයා මං වෙනුවෙන් කරන කැපකිරීම, ඔයා මේ ආදරය වෙනුවෙන් වෙලාව වෙන් කරන තරම්. මට හිතෙන්නේ ආදරය කරන හැමෝම දවසෙ පොඩි වෙලාවක් වෙන් කරන්න ඕන තමන්ට ආදරය කරන අය ගැන හිතන්න. මොකද ඒක ලොකු හේතුවක් වෙනවා එයාලට තියෙන හිතේ ආදරේ තව තවත් වැඩි වෙන්න.

back-to-back love songs. එපයන්න ඔය අන්තිමට කිව්වේ එහෙම මට නවතින්න පුළුවන් කමක් නැහැ කියලා දැන දැනම.

නවතිනවා ඔයාගේ කීමට. ඔයාගේ හිතේ මගේ ඉඩ තිබුණා නම් මගේ ආදරෙන් සැනසීම නැති නිසානේ ඔය තව එදකින් ආදරේ ඉල්ලුවේ. මට ඒකට තරහක් නෑ. මනුස්සයෙක් හිත පිරෙන්න තරම් දැනෙන ආදරයක් හොයන එක වැරැද්දක් නෙවෙයිනේ. ඉතින් දැන්වාට එක ලැබිලා තියෙනවා. මට තියෙන්නේ ඒ දේ ඔයාට විඳගන්න දීලා අයින් වෙන එක විතරයි. තව දොරටත් මට ඉන්න කියලා ඒ හිත රිදවන එක නවත්තන්න. අහිමි දෙයක් නම් ඒක අපිට හිමි කරගන්න බෑ. එහෙම හිතලයි මං අයින් වුනේ. ඒ වගේම මං අදටත් විශ්වාස කරනවා අද අපි හැමෝම හොඳින් ඉන්නේ එදාගත්ත හරිම තීරණයෙන්ද කියලා.

0: මුලේ වුණා. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මත උනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උණ, තද හිස රදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෙක්දන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, නැත්තම් ළඟම තියෙන රෝහලට යන්න, අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
4: ගිය මාසය තුල වාර්තා වුණ සංඛ්‍යාවෙන් 50% සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් මේ මාසයේ පළවෙනි දවස් 10 තුල වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගිය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවධානමක් තියෙනවා මේ තත්ත්වයට.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Noble University

0: දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි. අනුග්‍රහය.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකා

0: back-to-back love songs with Nilupol. Back-to-back love songs.
1: මට කාලයක් තිබුණා ආදරය කියන වචනේ ඇහෙනකොටත් හරි වේදනාවක් හිතට දැනෙන. ඇත්තම ආදරය කියලා දෙයක් නෑ නේද කියලා හිතුණා. ඒ මං ජීවිතේ විඳලා තියෙන දේවල් එක්ක. ඒත් පස්සේ මට ඔයාව

ඔයා කවදාවත් මට කියලා නැහැ වෙනස් වෙන්න කියලා, අතීතය අමතක කරන්න කියලා. ඔයා හැම වෙලෙම කිව්වේ ඔයා ඔයා විදිහට ඉන්න කියලා, මතක් වෙන දේවල් මතක් කරන්න කියලා. ආදරේ විශ්වාස නැත්තම් මහන්සි වෙලා විශ්වාස කරන්න ඕන නැහැ එහෙමම හිතන්න කියලා. දන්නවද, මටත් නොදැනීමයි මට තේරුනේ. අතීත මතක මතක් කරලම මට ඒවා තවදුරටත් දුක් වෙන හේතු නෙවෙයි කියලා. ආදරේ විශ්වාස කරන්න බෑ කියලා හිතලා තියෙන්නෙම ඇත්තම ආදරයක් විඳින ගමන්ම කියලා. මං කලින් ඇත්තටම ආදරේ විඳලා නැහැ කියලා. ඉතින් මං අහන්නේ නැහැ ඔයා මේ ආදරේ මගෙන් උදුර ගන්නවද කියලා. මොකද මට විශ්වාසයි දෙන්නට දෙන්න දැනන දෙන්නෙක් මොන හේතුවකටවත් බිඳවන්න බෑ කියලා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානයක්.

back-to-back love songs. ඔයව හම්බුණු මුල් දවස්වල මන් නිතරම හිතපු දෙයක් තමයි, ඇයි ඔයා කාලෙකට සැරයක් අපි දෙන්න විතරක් හැමදාම ඉන්න පරිසරෙන් මිදිලා ගිහින් දවසක් දෙකක් ගත කරන්න කියලා. සමහර විට ඔයා එදෙක් කරන්න ඉල්ලීම් කරන්න ඇත්තේ කිසිම දෙයක් නොදැන වෙන්න පුළුවන්. එතවා දන්නවද, ආදරය කරන දෙන්නෙක් එහෙම කරන එකෙන් එයාලගේ ආදර බැඳීම තවත් ශක්තිමත් වෙනවා කියලා. අපි එක්කම පරිසරයක ආදරය විඳිනකොට ඒක ඒකාකාරී වෙනවා. මොකද අපි ඕනම දෙයකට කාලෙත් එක හුරු වෙනවනේ. එතකොට ආදරෙන් කරන දෙයක් වුණත් අනිත් කෙනාට ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි හැමෝම මිනිස්සු, කාතෙන් වුණත් වැරදි වෙන්න පුළුවන්නේ. ඉතින් කාලෙකට සැරයක් ඉන්න තැන්වලින් මිදිලා ගිහින් ටික වෙලාවක් ගත කරලාවම ඒක හිතවලට අලුත් අත්දැකීමක්. අනිත් දේ හොඳට හිතලා බලන්න, අපි ඉන්න තැන අනුව අපිට අනිත් කෙනාව දැනෙන විදිහත් වෙනස් වෙනවා. ඒ තැන්වල ආදරය කරන විදිහත් වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම උදව් වෙන්නේ ආදර සම්බන්ධයක් නිතරම අලුත් කරන්න. එහෙම අලුත් විවි ඉස්සරහට යන සම්බන්ධයක් කැඩෙන්න තියෙන ඊට හරිම අඩුයි. ඉතින් තවත් පරක්කු කරන්න එපා. වැඩිපුරම ආදරය කරන කෙනත් එක්ක කොහේම හරි ගිහින්

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ලැබුණු දේ ගැන සතුටු වුණාට කමක් නැහැ. අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
3: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා. මට මෙච්චර ඉඩ කඩන් තියෙනවා. එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
2: ධර්මයෙන් සනසීම ලංකර ගන්න තරමට ජීවිතේ වෙනසීම ඈඩ් කර ගන්න පුළුවන්.
3: බාහිරින් ආරක්ෂා වෙන්න වහලයක් සකස් කර ගන්නවාට වඩා වටිනාකමක් තියෙන අපින්නන්න. එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
4: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
5: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා කලේ අපිට විතරක්ම නෙමෙයි.
5: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝලේ බේරගන්නේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
5: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ.
6: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්ද
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: 98.1 98.4 සියත දෙවයි.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ වුණ රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතයේ පවතිනවා රට තුළ. එතෙන්දි මෙනින්ජ කොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසකට ලබා දෙනවා. ඒ මොලේ වුණ රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ වුණ රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීමේ හැකියාවක් මේ මොහොතේ

0: බරපතල තත්ත්වයක් විදිහට අපි දකින්නේ. මොකද මේ වැඩිවීම මේ ආකාරයෙන් ගියොත් රෝහල් වලට දරාගත නොහැකි තත්ත්වයකට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම වෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. රෝගීන් රෝහල් වලට ගතවීම ප්‍රමාද වෙනවා. මේ වගේ විවිධ හේතු නිසා ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ තත්ත්වයත් එක්ක.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.2 98.3

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විදිහ.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. 98.2 98.4 සියත දෙව.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ලැබුණු දේ ගැන සතුටුනාට කමක් නැහැ. අත්හැරෙන දේ ගැන දුක් වෙන්න එපා.
3: මට මෙච්චර වස්තු සම්පatti තියෙනවා. මට මෙච්චර ඉඩකඩම් තියෙනවා. එහෙම හිතලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. ඒ සතුට తాවකාලිකයි.
2: ධර්මයෙන් සනසීම ලං කරගන්න තරමට ජීවිතේ වෙනසීම ඈඩ් කරගන්න පුළුවන්.
3: බාහිරින් ආරක්ෂා වෙන්න වහලයක් සකස් කරගන්නවාට වඩා වටිනාකමක් තියෙනවා පින්නන්නේ. එහෙනම් අපේ සිත නැමැති නිවස කෙලෙස් වැස්සෙන් තෙමෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ.
2: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදෑසන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. business mind එක reboot කරගන්න කතා කරන්න. tickets 07.476.0700 මාධ්‍ය ශක්තිය සියත TV සියත FM KISS FM.
4: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
6: අපච්චිට principal කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. අපේ ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කැම දෙන්න පටන් ගත්තා.
4: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
6: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කැම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
4: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
6: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
4: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ.
7: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න සිද්ධියි.
8: ලා මකලෝ සහ ලාවට

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ වගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන වගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණොත් දීර්ඝ කාලනම් ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩු වෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: Hi, I'm Shania, foreign campus.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: එප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමන් අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවලා කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
3: නෑනේ අරේ වා
0: සින්දු සියත.
5: ගියත් සපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ජීවිතේ වීරයා
2: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට මේ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
1: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 98 4 ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000.
5: සියත පොකට් මනී.
3: We can.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මනෝභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.